නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේ

සුබම සුබූදැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම එනං ඉතින් අදත් හරියටම වෙලාවට ඇවිල්ල තියෙන්නේ ඔගුල්ලු ආදරය කරන ඔගුලු බලාගෙනන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අරගෙන. එනං ඉතින් වෙනද විදිහටම ඔයාට අහන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන තමයි ඇවිල්ල තියෙන්නේ. හරියට මුදේ හත වෙනකං එක දිගට මාවහගෙන ඉන්න ඕනේ. මේ විදිහට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: කන්දක් නගිනකොට මහන්සිය තමයි. හැබැයි උඩටම ගියාම පෙනෙන දර්ශනය ඒ හැම මහන්සියකටම වටිනාකමක් ගේනවා. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: වැඩි
2: වැඩි වෙලා, අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යකේ,
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ, අංක 3ට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද,
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ විත් නිමේෂා 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: සුප්‍රීම් රේඩියෝ
1: මේ වෙනකොට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් යුදෑසන වැඩසටහනේ විශේෂකාර පොඩ්ඩු විශේෂාංගයට ගොඩාක් පොඩිත්තු ඒගොල්ලන්ගේ දක්ෂතාවය වෙනවා. ඔයාටත් පුළුවන් වාගේ දක්ෂතාවයක් අපිට එවන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්. විශේෂකාර පොඩ්ඩු
2: මගේ නම ජෙනුලි ඔකිට් මා මගේ පාසල් නිවුස්ටඩ් බාලිකා විදුහල මගේ පන්තිය 1B

හරිම ලස්සනයි. අපි වහගෙන චුටි පොඩිත් අන්ටත් පුළුවන් ඔගොල්ලන්ගේ දක්ෂතාවයක් අපිට එවන්න. එවිතරක් නෙවෙයි අම්මල තාත්තල අපි වහගෙන ඉන්නවනේ. ඔගොල්ලන්ගේ පොඩිත්ත ලස්සනට සින්දු කියන්න, එහෙම නැත්නම් ලස්සන නිර්මාණ කරන්න දක්ෂණං, එයාටත් අවස්ථාවක් තියෙනවා. 0718-893-893 කියන අපේ වට්සප් නම්බර එකට ලස්සන සින්දුවක් හරි, කතන්දරයක් හරි, කවියක් හරි, කතාවක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම් සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4 කියන අපේ ලිපිනට එවන්න. හරිම සරලයි. අපි සූදානම් වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතා මුළු ලෝකෙටම එළි දක්වන්න. එහෙනම් ඉතින් මතක ඇතුව චූටි පොඩිත්තන්ගේ දක්ෂතා අපිට එවන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මගට ගෙනත් කවලා යන්න.
4: ඒ කියන්නේ වාහනේ නෙවෙයි. හැම වෙලාවෙම නවත්තන්න.
3: ඊනෙම මේ වෙනල්ලා මේ පොව්වල යන්නේ.
4: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
3: ශ්‍රී ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින්. දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමනවා.
1: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
6: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදැසන අහන චූඩි පොඩිත්තු දන්නවා අපි ඔගොල්ලොන්ට භාෂාවන් කියලා දෙනවා කියලා. අපි මේ දවස්වල චූටි පොඩිත්තන්ට කියලා දෙන්නේ ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි. මේ භාෂා දෙකම හරිම වැදගත් භාෂා දෙකක්. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව වෙනුයි ජපන් භාෂාව වෙනුයි අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කිහිපයක් කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහනේ ලැංග්වේජ් පාසල විශේෂාංග. හරියට අහගන්න හොඳට ඉගෙන ගන්න.
7: C for cat and C for cup.
1: පොඩ්ඩංගේ ලැංග්වේජ් පාසල. ගුවන් තොටුපළ.
8: කූකෝ කූකෝ එයාපෝට්.
1: මුහුද.
8: උමි උමි.
9: සී.
1: ලෝකය.
8: සේකායි සේකායි.
9: වර්ල්ඩ්.
1: විභාගය.
8: ෂී කේ න් ෂිකෙන්.
9: එක්සැමිනේෂන්.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The welcome show.
2: I burst the bodas like a velo with us on a hello.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: දන්නෙම නැතෝ කාලෙ ගෙවිලා ගිහින් අපිට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලයි තියෙන්නේ. එහෙනම් ඉතින් අදට ගියාට හෙටත් හරියටම උදේ 6 වෙද්දී මං එනවා මගේ පොඩ්ඩංග බලන්න. පරිස්සමෙන් ඉන්න ඕනේ. ගෙදර වැඩ කරන්නත් ඕනේ, සෙල්ලම් කරන්නත් ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: අයිබෝන් සුබදස්සනක වෙලාවුදේ 7යි විනාඩි 3යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණ කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ පොළොවෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එන්ල්වී තනට තහනය ලොතුරයිය රුපියල් කෝටි 13 නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිධහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළන් සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහගම්පොල
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උදහතයි විනාඩේ 10යි දැන් බලාව සුබෝදෑසනක් හැමෝටම සුබෝදෑසනක් ශාමරයි බුවන්.
1: අයිබෝන් සුබෝදෑසනක් සුබදවසක්.
0: අද ජූලි මාසේ පළවෙනිදා බදාදා අලුත් මාසක ආරම්භයක් ඉතින් අපි මේ විදියට ගන්න සූදානම්. සමහර විට මේ මාස ඔක්කොම ගෙවුණු මාස 6ම ඔයාගේ ජීවිතේ කිසිම දායක වෙච්ච නැති මාස 6ක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඊතුරු මාස 6ට එහෙම කරගන්න එපා නේද? 6ක් නෑනේ.
1: මං එක මෙහෙම කියනවා දැන් ජීවුන මාස 6 වගේ ජීවිතේ වෙන්න දින ඔක්කොම මාසයක් වෙන්නත් පුළුවන්
0: නේද? ඔව් එහෙම වෙන්න පුළුවන් ඉතින්.
1: ඉතින් මේ මාසයේ ඉතුරු 6ට ඉතුරු 6ටත් ඒ විදිහම වෙයි කියලා හිතා කර ඉන්න ඕනේ නෑ නේද? අපි අලුත් බලාපොරොත්තුවක් එක්ක අද දවස ආරම්භ කරමු. ජීවිතේ කරන්න වැඩ ගොඩක් අපිට තියෙනවා නේද නේද? ඒක නිසා මේ දේවල් කරගන්න ශක්තිය ධෛර්යය ඔබට ලැබෙන්න කියලා අපි හදවතින්ම වෙනද වගේම ඉතින් ප්‍රාර්ථනා කරනවා.
0: අනිවාර්යයෙන්ම ජීවිතේ හැම දවසක්ම ආයර සුබ විදියට ගත කරන්න පුළුවන් වෙන්න මොන දේවල් සිද්ධ වුණත් ඒ හැම වෙලාවකදීම ඔයාට හිනා වෙලා සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් හේතුවක් මොනම විදියකට හරි හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරය කරන හැමෝමත් එක්කම වැඩියෙන් කාලය ගත කරන්න පුළුවන් වෙන මාස කිහිපයක් වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. මොකද අපිට අවසාන දිතුරු වෙන්න චාමර අර බැඳීම් එක්ක අපි අත කරගත්ත සුහඳ හැඟීම් විතරයිනේ. මොකද අපි ඒවත් එක්ක දුක් හැඟීම් එතකොට එහෙම නැත්තම් කේන්ති ගියපු හැඟීම් එකතු කරන් ඉන්නව නම් අපේ ජීවිතේ ඉතුරුට කාලෙත් අනිවාර්යයෙන්ම අපිට ගෙවන්න වෙන්නේ හරි වේදනාත්මක විදියට තමයි.
1: අනිවාර්යයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලෙත් එක්කින්න මේ ගමන යන්න. වැඩි වැඩියෙන් ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලේ ටිකට් පත් ගන්න මේ මාසේ ඔබට කෝටි ගණක දිනුම් අවස්ථා ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා.
0: ඒ වගේම තමයි අපිත් එක්ක මේ ගමන යන්න උන්න කැස්ස හෙම්බිරිසාව මේ හැමදේ මගපත වේදනාව වික්මන්ට මොහොත කරන මෙල් ඩෝල් ඉන්නවා කියන එකත් අමතක කරන්න නරකයි.
1: එනං ජයන් ජයම වෙන්න කියලා කියන ගමන් අපි වැඩේ පටන් ගන්න උදේ 10 වෙනකන් දිගටම එකතු වෙලා ඉන්න ද වෙල්කම් ෂෝ සමග 89.3 තුරේ.
0: එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. හරියටම 10 වෙනකන් අපිත් එක්ක ඉන්න.
1: ජය වේවා වංචාමර.
0: මම නිපුනිකා.

0: Asunavia in Ekra, Asunavia in Tuna. Supreme Radio.
1: කන්දක් නගිනකොට මහන්සිය තමයි. හැබැයි උඩටම ගියාම පෙනෙන දර්ශනය ඒ හැම මහන්සියකටම වටිනාකමක් ගේනවා. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ
4: මල්ලි කොරෝනා ටිකට් එකක් දෙන්න ප්ලීස්

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

0: එක දිගට රසම වෙන අපේ තානේ මෝනින් ෂෝ එක.
1: උදේ 7යි විනාඩි 22යි දැන් වෙලාව.
2: ඉතින් අදත් වර්ෂාපතනයේ ලොකු වෙනසක් ගැන කියලා නෑ. සමහර ප්‍රදේශවල වහිනවා කියලා තමයි කියලා තියෙන්නේ. සමහර ප්‍රදේශවලට එහෙම වැසි තත්ත්වයේ බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලාත් කියලා තියෙනවා.
1: එපා කියලා තියෙනවද ඒ කියන්නේ?
2: අපි ඒ ගැන ලොකු අවධානයක් යොමු නොකරමු.
1: කොළඹට වැස්ස නැද්ද?
2: කොළඹටත් වැස්ස තියෙනවා කියලා තමයි කියලා
1: තියෙන්නේ. අනේ දෙයියනේ.
2: කසරු දෙකෙන් පවන පසුව සමහර තැන් වලට වැසි ඇති වෙනවා කියලා තියෙනවා. ලොකුවට ඉතින් වර්ෂාපතනයක් ගැන ඉඟි කරලා නැහැ අද කාලගුණා නාමයකි.
1: ලොකුවට වර්ෂාපතනයක් ගැන ඉඟි කරේ නැතුණාට කමක් නැහැ. මොකද අපිට ලොකු ලොකු දිනුම් මැදීම් දෙනවා කියලා ඉඟි කරන කෙනෙක් ඉන්න නිසා අපි වැස්ස ගණන් ගන්නෑ. වැස්ස මේකයි වැස්ස ඕනරලත් ගණන් ගන්නවා. දැන් හැබැයි අපි වලව ගණන් ගන්නෑ. මොකද ඔය දැන් ඕනරලට වැඩි.
2: වැඩි?
1: ඕ
2: අපිට වැඩි.
1: අපිට වැඩි.
2: සමහර අයට නෑ.
1: සමහර අයට නෑ. මම කියන්නේ අපිට ඉතින් අපිට වැඩි. අපිට ඕනරලට වැඩි. කොහොම වුණත් දර නිධානය අපිට අර මිඟි මිඟි දෙන්නේ මේ ඉන්න. අපි ගාව කෝටි ගාණක් තේනවා. ඒකට හොඳම උදාහරණ ඉතින් මැයි මාසේ කඳුළු රටින් බිහි කරලා වුණ දුන්න. හරියටම කිව්වොත් එහෙම කෝටි 12.4කට වඩා වැඩි සුපිරි ත්‍යාග මුදලක් තමයි ඒ ජයග්‍රහකයාට දුන්නේ. ඒ වගේම තමයි ඊයේ දවසේදී කෝටි 24කට වඩා වැඩියෙන් රට වටේම හිටපු ජයග්‍රහකයින්ට ත්‍යාග ලබා දීම සිද්ධ කරා. මුදල් ශික්පත් ප්‍රදානය කිරීම සිද්ධ කරා. ඉතින් ඒක හොඳට ඒක තමයි තියෙන හොඳම උදාහරණේ. ඉතින් ඒ නිසා ධන නිධානය වැඩි වැඩියෙන් ගන්න. මොකද 0.6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායක කත්වේ ලබා දුන් ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම දින ධන නිධානය ලොතරැයිපත් හරහා ඍජුවම ඒකාබද්ධ අර මුදලටත් දායකත්වයක් ලබා දෙනවා කියන එකත් අපි අමතක කරන්න නරකයි. මොකද ඉතින් අපි දන්නවා ඒ දේවල් කරන නිසාම තමයි අපිට මේ විදිහට හරි ඉන්න පුළුවන්කම තියෙන්නේ කියලා නේද ජාමර?
2: අනිවාර්යයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානය ලොතරැයි ගැන විශ්වාසයලා ගන්න වැඩි වැඩියෙන් ටිකට් පත් දැන් උන්න ලක්ෂපතියන් කෝටිපතියන් බිහි කරන අතරේදී සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් වලට හිමි කර දීලා
1: තියෙනවා.
2: අවස්ථා මගහර ගන්න නැතුව ජීවිතේ ගොඩ දා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානය ලොතරැයිපත් වැඩි වැඩි.
1: සමහර වෙලෙ ඉතින් මේක දිනලා කියලා දැනෙච්ච ගමන්ම ඔයාට ඔළුවක එක්කුමක් එනවා වෙන්න පුළුවන්. හා මම මේක දිනලා ඔයාට හිතා ගන්න බැරි වෙනවා වෙන්න පුළුවන්. සමහර කට සතුට වැඩි කමන චාමර අර හිතා ගන්න බැරි වුණා නම් මේ මොකද්ද මේ මට උනේ කියලා උණ ගන්න පුළුවන්. හරිද? ඒ තරමටම සතුට වැඩි වෙන සමහරු ඉන්නවා. ඉතින් එහෙම වුණොත් එහෙම ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕනි මෙල්ඩෝල්. මොකද මෙල්ඩෝල් වලට පුළුවන් ඔයාගේ ඔළුවක එක්කුම අනේ මට මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරි වෙනනිකන් තුන්තු මාත් වෙලා උණ අරන් ඉන්නා වගේ හැඟීම් එහෙම තියෙනවනේ. අන්න ඒව එහෙම අඩු කරගන්න පුළුවන්. හැඟීම් නෙමෙයි හැඟීම් මෙපා හැඟීම් වලට පෙන්ඩ මේ මොනවාද මෙල්ඩෝල් බල ලෑස්ති වෙන්න එපා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා උණක් එහෙම තියෙනවනම් හිසරදයක් එහෙම තියෙනවනම් අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් බොන්න ඕනේ. හරිද?
2: අනිවාර්යයෙන්ම ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතුව මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. හදිස්සියේදී අපිට අවශ්‍ය වෙනවා. අපිට නිරන්තරයෙන් ඔළුවක එක්කුම වගේ දේවල් තියෙනවනේ තින් නේද? මේ දවස්වල ඉතින් තියෙන කාලගුණක තත්ත්වයේ සහ බස් රථවල ගමන් කරද්දී වගේ කොහොමවත් අපිට හැදෙනවා. එනිසා ළඟ තියාගන්න මෙල්ඩුවල් කාඩ් එකක් පැරසිටමෝල් විශේෂයක් විදිහට ඔයාලට ඉක්මන් සහනය සලසන.
1: ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපි හැම තැනම ඇවිද ඇවිද රස්තිය අදු වෙවි. එක තැනකින් බාණ්ඩ ගන්න නැතුව තැන් තැන් වලට යනවනම් ඒක අතන ලාභයි මෙතන මේක ලාභයි කිය කී යනවනම් ඒක ඉතින් තේරුමක් නැහැනේ. ඔයාගේ කාලෙත් නාස්ති. ඔයා නිකන් හරි ත්‍රිවිල්ලක් හය කරන්නම් යන්නේ ඒකටත් වැඩිපුර ගාණක් දෙන්න වෙනවා. ඔය ඔක්කොම නැතුව යන කසාගල ග්‍රීන් සොප් එකට. මොකද කසාගල ග්‍රීන් සොප් එකෙන් ඔක්කොම එක පාර දෙනවා. ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ. හැම දෙයක්ම එකම තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ හැම දෙයක්ම මිල අඩුවට ගන්න පුළුවන්. ඒ නිසා කසාගල ග්‍රීන් සුපර් එකට යන්න ඔයාලට වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
2: ශාකාවන් තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල වගේම ගම්පොළ ළඟම ශාකාවට ගිහිල්ලා ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේ සුපිරි වෙළඳසල් ජාලය අත්දැකීම විඳගන්න. ඒ වගේම ඉතින් ඔයා ඉන්න නගරෙත් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන දැන් ශාකාවක් පටන් ගන්න නුදුරේදී. හරි, කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත ගිහිල්ලා බලන්න කොහොමද මේ වෙනස කියලා. විශ්වාසය, ඒ වගේම ආවම අඩු මිල, මේ හැම දෙයක්ම ග්‍රීන් සුපර් එකේ තියෙනවා කසාගල.
1: එහෙනම් ඉතින් එතනටත් යන්න කියලා මතක් කරන ගමන් අපිත් ලෑස්ති ඒකත් එක්කම සින්දුවකට යන්න ඔයාට ආරාධනා කරනවා. දෙකටම සුප්‍රීම් රේඩියෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා.
2: එහෙනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න ද වෙල්කම් ෂෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්.
1: මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තයාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
2: මම රත්නසිරි, මම ගම්පහ දේශී බදීකේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා මම ලක්ෂයක් ඉස්සර දෙකක් තුනක් ඇදලා දෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රාජ්‍යගත මේ තියක්කරේනෝ ජනාධිපතිවරු මුදලට ඒකත් රටක සේවයක්. මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු මගේ වචනට ගේනවා. ලේත් ෂොප් එකක් කරන් හිටියම මම ඉස්සෙල්ලා ලේත් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ගියේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය සමන් කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝද සේවම දරන මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
4: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
3: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
5: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන.
3: මොන වර්ගයෙන්ද?
5: හොඳ වර්ගයකින්.
3: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
6: මෙල්වා බෙති දන්න කියන GI box bar.
7: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයේ හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0877 600 1022.
8: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
9: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
10: එව මෙහෙව.
11: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස,
9: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
12: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
9: ඈ හැබෑවට
13: සතිය දවස් පහේම දවල් දෙකට
14: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා
15: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.
16: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකනමු.
17: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
16: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
18: 89.1 89.3
16: Supreme Radio.

0: රස පිරිඩු කතා අරගෙන උදෙන්වා. උදහතයි විනාඩේ 37යි දැන් වෙලාව. අපි යන ලෑස්ති වෙන්නේ අද පුවත්පත් සිරස්තල මොනවද කියලා බලන්න. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අද ලංකාදීප පුවත්පතට.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලයේ වාර්තා කරනවා වැවේ මල් කඩලා ඔරුව පෙරලී සිසූහු හතරක් මරුට. වනාත විල්ලුව මංගලපුර විල්ලුවේ නෙළුම් මල් කැඩීමට ගිය සිසුන් 5 දිනකුගෙන් 7 දිනකු තෙප්පම පෙරලී මියගොස් ඇතැයි වනාත විල්ලුව පොලිසිය කියලා වාර්තා කරනවා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වනාත විල්ලුව බණ්ඩාරනායකපුර ජාතික පාසලේ 11 වන ශ්‍රේණිය අධ්‍යාපනය ලැබුවෙන් සිටි සිසුන් පිරිසක් කියලා තමයි ලංකාදීපේ වාර්තා කරලා
0: තියෙන්නේ.
1: ඔන්න ඉතින් තත්ත්වෙ ඉතින් නේද?
0: ඒකනේ. ප්‍රධාන සිරස්තලයේම තියෙන ඉතින් අපේ හිතට
1: දුබර කතාවක් ඉතින් නේද?
0: ඒකනේ.
1: ගල්ලංගුරු කොමිසම සම්බන්ධයෙන්ුත් කියලා තියෙනවා. ගල්ලංගුරු කොමිසම හිටපු බලශක්ති ඇමතිගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි. ගල්ලංගුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර් ජයකොඩි මහතාගේ නියේ දවසේදී පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබූ බව තමයි ලංකාදීපේ කියලා තියෙන්නේ. කොහොම දුනේ මොකක් දුනේ කියලා ඉතින් හොයන ඇති නේද? වාහන ආනයන අධිභාරය IMF කොන්දේසි කඩිනම කඩකිරීමක් කියලා වාර්තා කරලා
0: තියෙනවා.
1: දූත මණ්ඩල ලොක්කා කියයි කියලා තමයි කියලා තියෙන්නේ. ඒ අතරතුරේ විශේෂයෙන්ම ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් සතුරු වුණා කියලා සමහර තැන්වල සඳහන් වෙලා තිබුණා. අපි ඒ ගැන බලමු. කොහොමද මෙතන කියලා තියෙන්නේ වාහන ආනයන අධිභාරය IMF කොන්දේසි කඩකිරීමක්. එහෙම තමයි කියලා තියෙන. අර අධිභාරයක් පෙනවන්නේ මේ ළඟදී. ඒ සම්බන්ධයෙන් තමයි මේ කියලා තියෙන්නේ. මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය මහාධිකරණයෙන් දුන් ජීවිතාන්තය සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ස්ථිර කරයි කියලත් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ලංකාදීපේ වාර්තා කරනවා ඝාතන පහකට සැකකරු පිල්ලයන් යලි රිමාන්ඩ් කියලා තමයි වාර්තා කරන්නේ. නැගිනිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදු වූ ඝාතන පහක් සම්බන්ධයෙන් කරන විමර්ශනවල සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිරපු රාජ්‍ය අමාත්‍ය සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් ඊයේ දවසේදී මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ නවතුරුව ලබන 13 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් වරිය නියෝග කළා කියලා තමයි වාර්තා කරලා
0: තියෙන්නේ.
1: තෙල්මිල බැස්සාට ගාස්තු අඩු කරනවාද ප්‍රශ්නාර්ථයක් සංගම් තුනක් මත දෙකක කියලත් වාර්තා කරනවා. අනිවාර්යෙන් ඉහළ දාන්න ඕනෑ කියලා පෞද්ගලික බස් රථ හිමියෝ කියනවා. තෙල්මිල 20කින් අඩු කිරීම විහිළුවක් ත්‍රිරෝද රථ සංගම් කියලා තියෙනවා. අමතර කොටස් ගණන් වැඩි වෙලා අඩු කරන්න බෑ. පාසල් ප්‍රවාහනය තමයි කියලා
0: තියෙන්නේ.
1: මත දෙකක් නෑ නේද? එක මතයක් තියෙන්නේ නේද? ඔක්කොම කියන්නේ තියෙන්නේ වැඩි කරන්න අඩු කරන්න බෑ කියලා නේ කියන්නේ.
0: අඩු කරන්න බෑ. අඩු කරන්න නෑ. වැඩි කරන්න ඕනේ.
1: අද මොකක් වෙයිද දන්නේ? අද ජූලි මාසේ පළවෙනි දා නේද? බස් ගාසු සංශෝධනය කරන්න තියෙන අද දවස බලමු කොහොමද මොකද්ද වෙන්නේ කියලා. නෝවුඩ් මාලිමාවේ සභාපති මන්ත්‍රී නගරයේ මැද ගුටි යනගෙන.
0: ඉච්චරයි අඩු වෙලා
1: තියෙන්නේ. දෙයියනේ. මොකද මේ විනාශේ නේද?
0: අනේ මන් දන්නේ නෑ දෙයියනේ.
1: මේව හොඳයි අපි කලින් ඕවගේ දේවල් අහලා නැත්තම් නේද? සූර්ය වැව බුලත් විට සමා වෙන සාලිය වැව බුලත් විට දන්සලට නඩු කියලාත් ඔන්න කියලා
0: තියෙනවා.
1: ඉතින් නැහැ හේතුව මොකද්ද කියලා? ඔය විදිහට තමයි ඉතින් ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තින්නේ. අපි එතනින් එහාට යමු. විශේෂයෙන්ම දිනමන පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල කීපයක් වෙත අවධානය යොමු කරන්න. පළමුව ප්‍රධාන පුවත් සිරස්තලයෙන් වාර්තා කරනවා වාහන සම්බන්ධයෙන්.
0: හිටපු ජනපති පුතෙක් වාහන ජවාරමක පිටරටින් වාහන ගෙනත් රේගුවෙන් පන්නා විකුණලා CID පුළුල් විමර්ශනයක් කියලා තමයි දිනමෙන පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට IMF පැසසුම් කියලත් සඳහන් වෙනවා. ඩීසල් පෙට්‍රල් මිල අඩුවෙයි කියලත් අද දවසේ දිනමෙන පුවත්පත වාර්තා කරන අතරේ ඩෙංගු මරණ 31යි රෝගීහු 54189යි රෝහල් ධාරිතාව උපරිමයටයි දිනකට වාර්තාවන රෝගීන් ගණන දහසකට වැඩි කියලත් අද දවසේදී දිනමෙන පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම තමයි පාසල් බැතිගේ ප්‍රසංගයට මල් කඩන්න ගිය සිසුහු 4ක් තෙප්පම පෙරළීමේ යද කියලත් අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
1: අතීතයේ ඍජු අධිරාජ්‍යවාදය පෙරදූ විදිහට අද වක්‍ර අධිරාජ්‍යවාදය පරදවමු. හිතා ගන්න බැරි කතා තමයි කියන්නේ නේද? පක්ෂ නායකතුමා ටිකක් බර කතා කියන්නේ නේද?
0: බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය ගන්නේ කැබිනට් එක කියලා තොන්න දිනමෙන පුවත්පත වාර්තා කරනවා. එහෙම තමයි තියෙන්නේ.
1: ඔව් ඩීසල් මිල අඩු කර ආණ්ඩුව බස් හිමියන්ට වංචාවක් කළා. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු මහත්තයා කියලා
0: තියෙනවා.
1: මොනවා කියනවද දන්නේ?
0: වංචා කරා ඔය මට.
1: සේවකයාට පහර දුන්නාට ඇල්ලූ එහෙමත් වාර්තා කරලා තියෙනවා. මිස්ටර් කොත්තුට ඇප වැරද්දක් වුණා සමාවෙන්න, අලුත් කොත්තුවක් අරන් ආයේ එනවා. කතා ගොඩයි, කතා ගොඩයි තින් නේද? විවිධ දේවල් සිද්ධ වෙනවා. අපි මේ රටට වැදගත් වෙන තොරතුරු සම්බන්ධයෙන් තමයි ඉතින් කතා කරමින් ඉන්නේ. ඔය විදිහට තමයි ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ.
0: ඔව්.
1: කොහොම හරි අද ජූලි මාසේ පළවෙනිදා බස් ගාස්තු සංශෝධනය වෙන්න තියෙන්නේ අද දවස. නියමිත විදිහට නම් නේද? වෙයිද නැද්ද කියලා ඉතින් අපි බලාගෙන ඉමු. උනා හෝ නොඋනා ඉතින් බස් එක යන්න බෑනේ, බෑ කියලා පයින් යන්න ඉතින්.
0: ඒ කියන්නේ අනේ ඉතින් බස් එක යන්න වෙනවා. හැබැයි ඉතින් මේ සංශෝධනය කියලා ගාන වැඩි කරන්න එපා. හොදේ. දැන් අඩු වුණානේ ඉතින් රුපියල් 20ක් වංචා කරන්න දෙන්නේ ඉතින් දැන්.
1: සංශෝධනය කියලා ලංකාවේ අඩු වුණේ මොනවද?
0: අඩු හරි ඉතින්
1: අඩුනේ අපේ ආයු කාලේ විතරයි.
0: මොන අඩුනේ අපේ ආයු කාලේ. ඇත්ත ඒක ඇත්ත ඉතින්. දැන් නිකන් අවුරුදු 30ක් වලට නිකන් 50ක හැංගීමක් එනවානේ චාමර. කොන්ද not responded.
1: සියල්ල එහෙම.
0: එතකොට මේ දනහිස් පොල් කට වලින් චිරි චිරි සද්ද එනවා. ඒ වගේ ඒවා තමයි අපිට හම් වෙලා තියෙන්නේ දැන්.
1: ඇත්තටම පොදු ප්‍රවාහණය වගේ තමයි අපිත් නේද?
0: ඔව්, කොයි වෙලාවෙන් දන්නේ නැහැ.
1: කොයි වෙලාවෙද කොතනද දන්නේ නැහැ.
0: හරි එහෙනම් ඉතින් අපි යනවා සෙන්දුවකට. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012.
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා. හරි
2: සුව බර අඟහරුවාදා
4: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පින්නනේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
2: රස පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
8: 89.1 89.3
7: Supreme Radio.

0: උදේ 7යි විනාඩි 52යි දැන් වෙලාව. TikTok live එකේ ඉන්න හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා චාමර.
1: මොකද්ද ප්‍රශ්නේ?
0: අයියෝ හැංගිලා ඉන්නේ.
1: හැංගිලා ඉන්නේ
0: විදිය බලාගන්න පොඩ්ඩක් එන්නකෝ අපේ TikTok live එක පැත්තට. චාමර හොයාගන්න හම්බෙන්නේ නැහැ. චාමර හැංගිලාම තමයි ඉන්නේ. චාමරගේ සුදු දොරි කියලා තින්නේ. ඉන්නේ නැහැ live එකට. ආවත් එමන් බලාගන්න කියලා තින්නේ නේ චාමර.
1: මේ දැන් මේ අර ඩෙංගු සම්බන්ධයෙන් කතා කරද්දි මම දැක්ක විශ්වභාර අමාත්‍යවරයාත් කියලා තියෙනවා බස්නාහිර පළාතේ ප්‍රධාන වශයෙන්ම මේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරගන්න පුළුවන්කමක් ලැබිලලු දැන්
0: තියෙන්නේ.
1: හ්ම්. එතනින් එහා කොටසේ තාමත් පාලනයෙන් ගිලිහිලා තියෙනවා කියලා එතුමන් ප්‍රකාශ කරලා තිබුණා.
0: හ්ම්.
1: ඒ අතරතුරේ ගොඩක් මම දැක්කයි ඒ සමාජ මාධ්‍ය ජාලාවල එහෙම තියෙනවා සමහර වීදිවල විශේෂම කොළඹ නගරයේ කේන්ද්‍ර කරගෙන තාමත් කුණු එකතු කරන්න ආවිල්ලා නැහැ සති දෙකකින් විතර.
0: ඔව්. කුණු ටික එහෙම තියෙනවා. හ්ම්.
1: ඉතින් සති දෙකකින් විතර ඇවිල්ලා නැහැ කියලා කියන්නේ දැන් කුණු නැතුව ඇති එතන ගීරණේ වෙලා ඔය වෙන්නුනේ වෙලා ඇති එතන
0: ස්වභාවිකව. මම දන්නේ මේ දවස් ටික අර ඩෙන්ගු ටික චෙක් කරන්න යන නිසා සමහර අයට මගේ ඇරලා දන්නේ නැහැ නේ.
1: කියන්නේ ඩෙන්ගු චෙක් කරන්න නගර සභාවේ කුණු ලොරියක් තියනවද?
0: ඉතින් අනේ කවුද දන්නේ කුණු ටික එකතු කරන්න යනවද කිරිගුළු?
1: මම දැක්ක අපි මීට කලින් කිව්ව නේද මේ අලුතෙන් මේ සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන මේ වාහනේම ගන්නවා කියලා තින්නේ. මොකක් හරි වැඩපිළිවෙල හදන්න වෙයි තින්නේ නේද? දැන් ආයෙත් වැස්සක් ආවොත් එහෙම නැත්නම් ආයෙත් ওই ටික තමයි වෙන්නේ නිපු නේද? දැන් මේක ගමන දක්වාම අරගෙන ගිහිල්ලා තියෙන්නේ දැන් ඩෙංගු මදුරුවා.
0: දැන් ඊටත් වඩා චාමර දැන් ওই විදිහට කුණවාස් කරන්න තු තියෙන එකේ වෙනම වසංගත තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. සමහරක්
1: වෙලා සංගතයක් වෙලා තියෙන්නේ දැන් ඉතින් නේද?
0: දැන් ඒක චාමර අපිට පාර යන යනකොට නේ නිකන් හරි හිතන්නකෝ දැන් ඕවලින් ආපහු මැස්සොත් බෝ වෙලා ඊට පස්සේ ආපහු ඉතින් එහාට ගිහිල්ලා තවත් විස බීජ ඇවිල්ලා ඒවලුණු තසනීප වෙනවා මිනිස්සු. ඉතින් ඒ නිසා ඒ දේවල් වෙන්නේ නැතුව ওই ටික ඔක්කොම පිළිවෙලට පිරිසුදු කරගන්න පුළුවන් නම් තමයි හොඳම දේ වෙන්නේ. ඇත්තටම ඉතින් සමහර තැන්වල කැප වෙලා වැඩ කරන මිනිස්සු ඒ විදිහම කරනවා. හැබැයි තවත් සමහර තැන්වල ඉතින් එහෙම් පිටිම කුණු තියෙනවා. සමහර මිනිස්සු තින්නවානේ චාමර කුණු ටික හරියට බහැර කරන්නේ නැහැ. ආයෙ ඉතින් එතන කුණු ගොඩක් තියෙනවා දැක්කද? ආයෙ තමන්ගේ කුණු ටික ඔක්කොම එතනට ගෙනත් දාලා යනවා. ඒකනේ කරන්නේ සාමාන්‍යයෙන්.
1: එහෙම ප්‍රශ්න කොබල් ලංකාවේ තියෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි අර වගේ එක වීදියක සම්පූර්ණයෙන්ම ඉතින් එහෙම තියෙනවා කියලා කියන්නේ එතන අපිට තේරුම් ගන්න වෙන්නේ ආ යම් තැනක බැරි වෙලා තියෙනවා, එක්ක අමතක වෙලා තියෙනවා නේද? ඒ වගේ දේවල් වෙලා තියෙන එක නිසා ඉතින් මේ කුණු වැඩේට මොකක් හරි කරන්න වෙයි. දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ කුණු ප්‍රශ්නෙන් අපි බැට කනවනේ නේද? කුණු කන්දක් නැයි ගිහිල්ලත් මිනිස්සු මරුණු රටක් නෙමේ ඉතින් නේද නේ? ඒකින්ද මේ ඉක්මනින්ම ප්‍රශ්නේ විසඳ ගන්න මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න වෙයි. නැත්තම් ඉතින් අපේ දරුවෝ නේද මේ හැමෝම ඉතින් ඔය වීදිවල යන වෙනවා. ඉතින් දුර්ගන්ධයක් තියෙන වීදි තමයි ඒක අපිට බලා ගන්න වෙන්නේ.
0: ඒ ප්‍රශ්නේ තියෙනවා ඉතින්. එහෙම නැතෝ ඉතින් අපිට අපේ ජීවිතත් සුරපුරයක් කරගන්න ඕනේ. ඒක අපේ ප්‍රාර්ථනාව. අපි හැමෝගෙම ජීවිත සුරපුරයක් කරගන්න එක ලස්සනට ඉන්න එක. ඒ හැම දෙයක්ම කරගන්න නම් අපි මහන්සිලා වැඩ කරන්න වෙනවා චාමර මේ තියෙන තත්ත්වෙත් එක්ක. සමහර මිනිස්සු චාමර ඇත්තටම දැකහම පස්සේ හිතනවා කොච්චර දුකක්ද විඳින්නේ කියලා. උදේත් වැඩ කරලා හවසත් වැඩ කරලා ආපහු රෑටත් වැඩ කරන මිනිස්සු ඉන්නේ. අපිටත් ඒ තත්ත්වේ උදා වෙලා තියෙන මොකද තරමටම සමහර තැන්වලදී ආර්ථික ප්‍රශ්න අපිට වැඩි. ඉතින් එහෙම වුණාම පස්සේ අපි බලනවා අපිට ලේසින් ගොඩ යන්න පුළුවන් ක්‍රම මොනවාද කියලා. සමහර මිනිස්සු ලේසියෙන් ගොඩ යන්න ගිහිල්ලා අන්තිමේදී කූරු ගණන් කරන්න තමයි යන්නේ. හැබැයි එහෙම ගොඩ යන්නේ නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ ජීවිතේ කෝටි ගාණක දිනුමැද ඔයා ළඟට ලං කරගන්න. ඉතින් ඒ නිසා ඔයා ඒකට තෝරගන්න ඕනේ NLP ධන නිධානය. NLP ධන නිධානය ලෑස්ති ඔයාට නීතිමය ආකාරයෙන්ම කෝටි ගාණක මුදල් ලබා දෙන්න. ඔයා දිනන්නේ කීයද? ඒ කෝටි ගාණ ඔයාට ඒ විදිහටම දැනගට හොඳම උදාහරණ තමයි මේ මැයි මාසේ 29 වෙනිදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණ කන්ද උඩරටට. ඒක හම්බුනේ ධන නිධානය ලොතරැයියෙන්. ඉතින් ඔයාට පුළුවන් මීළඟ කෝටිපතියා වෙන්න ඒ අවස්ථාවම කරගන්න නැතුව.
1: අනිවාර්යෙන් කෝටිපතියන් 20 ලක්ෂපතියන් බිහි කරන අතරතුරේ දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට අරගෙන ඉනවා ජාතික ලොතරැයි මණ්ඩලේ. ඒ නිසා ඉරිදා දවසත් විශේෂයි. කොහොම වුණත් ධන නිධානය ලොතරැයි කියන්නේ විශේෂ ලොතරැයිය. කෝටි ගණනක දිනුම් අවස්ථා තියෙනවා. වැඩි වැඩියෙන් ගන්න හීන හැබෑ කරගන්න අද හොඳම දවස කියලා හිතාගෙන ගිහිල්ලා ගන්න. කෝටි ගාණක දිනුම් අවස්ථා ලැබෙන මීළඟ වාසනාවන්තය ඔයා වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ හැමදාම අපිට අරගෙන ආවේ ජාතික ලොතරැයි මණ්ඩලේ.
0: ඒ වගේම තමයි මේ ගමනෙන් අපිත් එක්ක එකතුලා ඉන්නවා මෙල්වා RB500.
1: මෙල්වා කියන්නේ ඉතින් ආය අහන්න දෙයක් නැහැ නම නේද? ඇහුවත් ඇති විශ්වාසය සහතිකයි. එහෙම තමයි ඉතින් මෙල්වා නිෂ්පාදන කීර්තිමත් සම්නාමයක් ලංකාවේ තියෙන.
0: ඉක්මනටම චාමර TikTok live එක පැත්තේ ඉන්න යාළුවට ගැන මතක් කරගෙන යමුද? මොකද ඒ කට්ටිය බලාගෙන ඉන්නවනේ. ශාන්ත ඉන්නවා ඒ පැත්තෙන්. එතකොට ටෙරි ඉන්නවා, ලසන්ත කුමාර ඉන්නවා, හංසනි ඉන්නවා, එතකොට අපේ ශාෂ ඉන්නවා, නුරේෂ් ඉන්නවා, සසිරු ඉන්නවා, එවගේම සෑම් ඉන්නවා, ශිහා නිමේෂ දිසානා දසනායක ඉන්නවා, එතකොට ස්කාරියන් ඉන්නවා, එවගේම තමයි තව කවුද ඉන්නේ ඔය මතක්කන් වගේ
1: ඔයා
0: මතක් කරා. ඊට පස්සේ අපෝ ඔයා ගැලමිටික මතක් කරන් චාමර චානිකා ඉන්නවා, චානිකා කුරුවිට ආරච්චි ඉන්නවා, මතක් කරන්නේ කොහමද මතක් කරන්නේ නැහැ. සඳුනි ඉන්නවා, දිනේෂ් ඉන්නවා, එතකොට ආලෝක් අශෝක සෙනවිරත්න ඉන්නවා, චතුරංග දර්ශන ඉන්නවා, එමා ඉන්නවා, මේ කට්ටියම ලයිව් එකේ ඉන්නවා, තමගේ ඇරිච්ච යාළුව හැමින් ආර නාවුලෙන් එකතු වුණේ සමිතත් ඉන්නවා, එතකොට රෂ්බෝයි ඉන්නවා, ගුඩ් මෝර්නින්. මේ කට්ටියම ගොඩක් ආදරෙන් ගොඩ මම මතක් කරා, අපි මතක් කරා. එහෙනම් මේ කට්ටියම එකතු කරගෙන අපි සින්දුකට යමුනේ.
1: එනදි දිගට මහගෙන ඉන්න 89.83 ද වෙල්කම් ෂෝ උදේ 10 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තෙන්.
0: අංජනිත් ඉන්නවා, අංජනිවත් මතක් කරන්නේ පැයිනේ. එයාවත් එකතු කරගෙන අපි හමු මේ සින්දුවා.

0: අලුත්යක් වෙලාවදයටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB ධනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තන නිධානය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.9 අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල් සහගම්පොල.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදෑටයි විනාඩි 6යි දැන් වෙලාව. අපේ දෙවෙනි පැය තමයි අපි ඇවි තින්නේ. දෙවෙනි පැය කියලා කියන්නේ ඉතින් අපි පොඩ්ඩක් රටවටේ ඇවිදින්න යන පැය. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් එන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
2: ඒ වගේම ඉතින් මෙල් වාර්බී 500 ගැනත් මතක් කරන්න ඕනේ. මෙල්වත් අපිත් එක්ක ඉන්නවා මේ පැයත් වෙනදා වගේම.
1: එහෙනම් අපි යනවා දෙවෙදින්න.
2: අපි යන්නේ දදත් ඉතින් ගිහිල්ලා එන්න රටවටේ.
3: Travel with Supreme.
1: අපේ ඉතින් මේ ඇස් දෙක තියෙන්නේ ඔය දේවල් දිහා හොඳට හැරලා බලන්න තමයි ඉතින්. ඒ නිසා ඉතින් මේ දේවල් හැරලා බලලා මේ දේවල් හිතින් විඳගෙන ඒ වගේ තැන්වල තියෙන වටිනාකම දැනගෙන අපි එන්න ඕනේ. ඒ නිසා අපි අද තියන ලෑස්ති වෙන්නේ ඒ වගේ වටිනා තැනකට නේද?
2: අනිවාර්යෙන් අදත් ඉතින් පුදුමාකාර තැනකට තමයි අපි යන්න හදන්නේ. සිත නිවි සැනහෙන මහා පූජනීය තනක් අද අපි යන්නේ. බුදුරැස් විහිදෙන මණි අගිය දාගැබ හෙවත් ඓතිහාසික සෝමාවතී දාගැබ වන්දනාමාන කරලින්
1: සෝමාවතී
2: දාගැබට ඒ කාලේ කියලා තියෙන්නේ මණි අගිය දාගැබ කියලා.
1: මණි අගිය
2: කියලා තමයි කියලා තියෙන්නේ. මේක ඉතිහාස කතාව මම කියාගෙන යන්නම්. ඉතින් පොළොන්නරුවේ සේරුවාවිලට ආසන්නයේ තියෙන්නේ නේද සෝමාවතී රක්ෂිතය, සෝමාවතී චෛත්‍යරාජනන් වහන්සේ. බුදුරැස් විහිදෙනවා අදටත්. ඉතින් ඒක බෞද්ධ ලෝකේ මහා පුදුමාකාර විදිහේ විශේෂතාවයක්, වැදගත්කමක් තියෙනවා බෞද්ධයන්. බුදුන් වහන්සේගේ දකුණු දළදාව තමයි තැන්පත් කරලා නිදන් කරලා සෝමාවතිය දාගැබ හැදලා තියෙනවා. දැන් ලංකාවේ චෛත්‍යරාජනන් වහන්සේලා ගත්තොත් එහෙම කාන්තාවකගේ නාමයට වෙන් කළ ලංකාවේ තියෙන විශාලතම ස්තූප දෙකෙන් එකක් තමයි සෝමාවතී. පළවෙනි ස්තූපේ ඉතින් මහාසෑය නේද, ස්වර්ණවාලී මහාසෑයතියනේ ඉතින් පළවෙනි තැන වෙන්නේ. එතකොට දෙවෙනි තැනට හිමිවන්නේ සෝමාවතී දාගැබට. දැන් මේක ඉතිහාස කතාව ගොඩක් දිග කතාවක් තියෙන්නේ. ඒක සංක්ෂිප්ත කරලා කෙටි කරලා කිව්වොත් එහෙම නිපු. දැන් මේ එවක කැලණිය පාලකයා වෙලා තියෙන්නේ ශිව කියන රජ කෙනෙක්. ශිව රජුගේ බෑණනුවන් තමයි අබේරාජ කියන කුමාරයා. ඔහුට ගිරි අබේ කියලා නමින් තමයි ඔහු හඳුන්වලා තියෙන්නේ. කොහොමාරී මේ ගිරි අබේ කුමාරයාට කාවන්තිස්ස රජුගේ නැගණිය වුණු සෝමාදේවිය විවාහ කරලා දෙනවා. විවාහ කර දීලා මේ දෙදෙනාට ගිරිනුවර පාලනය බාර දෙනවා. ගිරිනුවර කියලා කියන්නේ අද වර්තමානයේ නම් කොත්මලේවට ප්‍රදේශයට. ඉන්පසුව කාවන්තිස්ස රජතුමා මේ ආරක්ෂාව පතා ගැමුණු කුමාරයා යවනවනේ ගිරි අබේ, කියන්නේ මේ කොත්මලේට යවනවනේ නිපු. එතකොට කාවන්තිස්ස රජතුමා ආරක්ෂාව පතා දුටු ගැමුණු කුමාරයා කොත්මලේට ගියාට පසුව මේ ගිරියබේ කුමාරයා සහ සෝමාදේවිය එතනින් එනවා. එන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එක තැනක කියනවා විරසකයක් වුණා කියලා, එක තැනක කියනවා නෑ දුටු ගැමුණු කුමාරයාගේ ආරක්ෂාව වෙනුවෙන්, දුටු ගැමුණු කුමාරයාගේ රහස්‍යභාවය වෙනුවෙන් ඔහුෙහි තියලා මේ දෙදෙනා නැවත ආවා කියලා තියෙනවා සේරු නුවර ප්‍රදේශයට. ඒ කාලෙදී සේරු නුවර ප්‍රදේශය පාලනය කරලා තියෙන්නේ මේ ශිව කියන රජතුමා. ඉතින් කොහොමාරී මේ දෙන්න සේරු නුවරට ආවට පස්සේ මේ ශිවරජු හමුවීමට පැමිණලා තියෙනවා. ශිවරජු ඊට පස්සෙත් භූමියක් වෙන් කරලා දීලා තියෙනවා මේ දෙනාට පාලන බල ප්‍රදේශයක් විදිහට. ඒ දීලා තියෙන ප්‍රදේශය තමයි ඔය සෝමාවතී දාගැබද පිහිටලා තියෙන මහවැලි ගඟ නිම්නයේ තියෙන එක පැත්තක මිටියාවතක් තමයි ලබා දීලා තියෙන්නේ. සීමා මායිම් ලකුණු කරලා තමයි බාර දීලා තියෙන්නේ. කොහොමරි මේ ගිරියබේ රජතුමා මේ ප්‍රදේශය සෝමනුවර කියලා නම් කරන විශාල ප්‍රදේශයක්. ඉතිහාසයේ සමහර කතාවල තියෙන විදිහට නෙපු මේ ප්‍රදේශයේ වකටත් භික්ෂුන් වහන්සේලා බණ භාවනාව වැඩ කරපු ආරාම ගණනාවක් තිබිලා තියෙනවා. මහින්ද කියන තෙරුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් කියලා තියෙනවා. සමහර තැන්වල තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේ කියලා තියෙනවා. ඒක මහින්ද තෙරුන් යනු මිහිඳු මහරහතන් වහන්සේද වෙනත් භික්ෂුන් වහන්සේ නමකට කෙනෙක් සම්බන්ධයෙන් හරියට පැහැදිලි කිරීමක් කරන්න තරම් මම එච්චර අවබෝධයක් හොයාගන්න සාක්ෂි හම්බුනේ නැහැ. කොහොම හරි දැන් මේ ආවට පසුව මේ භික්ෂුන් වහන්සේලා සිටින නිසා සෝමාදේවිය ඉල්ලීමක් කළා තියෙනවා. අපේ මේ නුවර බෞද්ධයාට එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාට වන්දනාමාන කරන්න ස්ථානයක් නොමැති නිසා දාගැබක් සහ විහාරස්ථානයක් ඉදි කරන්න ඕනි කියලා මේ සෝමාදේවිය ගිරියබේ රජතුමාට ඉල්ලීමක් කරලා තියෙනවා. මේ ඉල්ලීමත් එක්ක තමයි ගිරියබේ රජතුමා සෝමාවතී දාගැබේ වැඩ පටන් ගන්නෙ. කොහොමරි වැඩ පටන් ගන්න යනකොට මේ මහින්ද තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් තමයි මීට අවශ්‍ය කරන මේ ධාතුන් වහන්සේලා ගෙනීමේ කාර්ය භාරගෙන තියෙන්නේ. මේ කාරණාව සම්බන්ධයෙන් මේ විදිහට මහින්ද තෙරුන් කටයුතු කරගෙන යනකොට උන්වහන්සේ භාවනා යෝග්‍ය වෙඳලා තියෙන්නේ. මේක ඉතිහාස කතාවේ සඳහන් වෙන්නේ නාගලෝකයෙන් ජයසේන කියන ගෝත්‍රික රජතුමාට මේක සැලකලාට පසුව මේ ජයසේන කියන ගෝත්‍රික රජු බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ පරිත්‍යාග කළා කියලා සෝමාදේවියට. මේ ස්ථානයේදීම සෝමාදේවියට ධාතුන් වහන්සේලා පරිත්‍යාග කරන වෙලාවේම බුදුරැස් විහිදුණු බව ඉතිහාස අටකතාවල සඳහන් වෙනවා. එදා ඒ විහිදුණු බුදුරැස් අදටත් සෝමාවතිය දාගැබේ විහිඳෙන බව අපි විවිධ කතා වලින් විවිධ රූපරාම වලින් විවිධ විශ්වාසයන් වලින් අහලා තියෙනවා. අපි හැබැයි දැක්කේ නැති වුණත් අපි ඒක අහලා තියෙනවනේ නිපුනේ. කොහොම හරි ඉන් පසුව මේ සම්බන්ධයෙන් ඉතාමත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ගිරියබේ රජතුමා සහ සෝමාදේවිය සතුටටපත් වෙලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනා ගියාට පසුව මේ චෛත්‍ය රාජන් වහන්සේ ඉක්මන් කරන්න වැඩ කටයුතු ඉක්මන් කරන්න පටන්ගෙන තියෙනවා. එහිදී සැටරියන් බුම්බුලාකාර චෛත්‍යයක් විදිහට තමයි මේ චෛත්‍ය රාජන් වහන්සේ නිර්මාණය කරන්නේ. කොච්චර රජතුමා සතුරු වුණාද කියනවා නිපු සෝමාවතිය දාගැබේ විශාලත්වය මම ඔයාලට කියන්නම්. මේ වපසරියේ තියෙන විශාලත්වය ඉතිහාසයේ සඳහන් වෙන විදිහට දාගැබට නැගෙනහිරින් අඩි 1000ක් දුරට සලපතල මළුව හදලා තියෙනවා. අඩි 1000ක් හොඳි. එතකොට කිලෝමීටරයක් දිගයි සලපතල මළුව නැගෙනහිරින්. ඒ වගේම බස්නාහිර දෙසට අඩි 600ක් දිගයි සලපතල මළුව විශාලත්වය. ඒ වගේම මේ වටා දියාගල්, ඒ වගේම ආරක්ෂිත වාහල්කඩ දොරටු 4ක්, ඒ වගේම දොරටු 17කින් සමන්විත පෝයගයක් හදලා තියෙනවා. ඒ වගේම පස්පිලිම විහාරයක් කරවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තවත් විවිධ රජවරුන් පසුව මෙහි සංවර්ධනයට මෙහි ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබා දීලා තියෙනවා. සෝමාවතී බුදබිමේ ප්‍රධාන වශයෙන්ම සෙල්ලිපි දෙකක් හඳුනාගෙන තියෙනවා. එකක් කණිට්ඨතිස්ස රජතුමාගේ, අනිත් සෙල්ලිපි අයිති වෙන්නේ මහාදට්ඨ මහානාග රජුට. හරි. ඉතින් මේ ඉතිහාස කතා ගොඩක් සෝමාවතිය දාගැබේ සැඟවලා තියෙන භික්ෂුන් වහන්සේලාට තත් උපරිම වශයෙන් සලකමින් මේ සෝමනුවර ඉතාම බෞද්ධ විහාරස්ථානයක් බවට, බෞද්ධ ආරාමයක් බවට මේ ප්‍රදේශය පත් කරා කියලා කියනවා. දැන් ඒතකොට ඉතිහාස කතාවල සඳහන් මේ තරුතුරුත් එක්ක මහාසෑය හදන්න කලින් එතකොට හදලා තියෙන සෝමාවතිය දාගැබනේ. මොකද දුටුගැමුණු කුමාරයවක කුමාරයෙක් ලෙස වෙස්වලාගෙන කොත්මලේ ඉන්න කාලේ තමයි මේ දාගැබේ වැඩ පටන්ගෙන තියෙන්නේ. ඒතකොට මහාසෑය හදන්නත් කලින් අනුරාධපුරයේ ගොඩක් සෑයවල් නිර්මාණය කරන්න කලින් තමයි සෝමාවතිය දාගැබ බුද්ධ ශාසනයට, එහෙම නැත්නම් සම්බුදු සසුන වෙනුවෙන් පූජා කරන්න ගිරියබේ රජතුමා කටයුතු කරන්නේ. මම අර මුලින් කිව්වා වගේ මුල් නම වෙන්නේ මේ මණිඅබේ දාගැබ කියලා. මණිඅබේ කියන දාගැබේ කියන ප්‍රධානම හේතුව තමයි අග්‍රගණ්‍ය මාණික්කය. අග්‍රගණ්‍ය මාණික්කය කියන නමින් තමයි මණිඅබේ කියලා කියන්නේ. පසු කාලීනව තමයි මෙය සෝමාවතී දාගැබ විදිහට, සෝමාවතී ස්තූපයේ විදිහට බෞද්ධ ලෝකේ වන්දනාමානයට පාත්‍ර වෙලා තියෙන. ඉතින් සෝමාවතී කියලා කියන්නේ ඉක්මනින්ම ජලයෙන් නැටවෙන ප්‍රදේශයක් තියෙන්නේ. සෝමාවතී ජාතික වනෝද්‍යානය තියෙනවා, ඉතාම ආරක්ෂිත. ඒ වගේම අපිට දුර්ලභ ශාක සත්ව විශේෂ ගණනාවක් සිටින මහවැලිගම් නිම්නේ මහා පුදුමාකාර මනස්කාන්ත ඉසව්වක් නිදින්නේ සෝමාවතියට යනවනම්. ඉතින් සෝමාදේවිය නමින් තමයි ගිරියබේ රජතුමා මේ සෝමාවතී දාගැබ හදලා කරවලා පූජා කරලා තියෙන. ඉතින් බුදුරැස් විහිදෙන බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන මහා පූජනීය තැනක් තමයි මෙතන. මෙතන තවත් ඉතිහාස කතා ගොඩක් තියෙනවා. විවිධ අවස්ථාවලදී මෙහි දාගැබ කැණීම් කරලා, ඒක නැත්තම් දාගැබේ ධාතු නැවත ලබා ගන්න සමහර අය කටයුතු කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ මොකද දකුණු දළදා වහන්සේගේ අයිතිය තමන්ගේ කරගන්න විවිධ පාලකයන්. ඉන්පසුව LTT ත්‍රස්තවාදීන් මෙහි කොතට හානි සිද්ධ කළා, ඔවුන් මෙහි හාරන්න පටන් ගත්ත සමහර තැන් මේ ධාතු සොරකම් කරන්න, එහෙම නැත්තම් මේ මැණික් මුතු තියනවද බලන්න, ඔය වගේ ආරක්ෂාව යටතේ තින් කොහොම කොහොම හරි අද ආරක්ෂා කරගෙනමින් සෝමාවතිය දාගැබ බෞද්ධ ලෝකයට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම අසහාය නිර්මාණයක් වෙලා
1: තියෙනවා. එහෙනම් ඉතින් ওই විදිහට තමයි අද සෝමාවතියේ කතාව ඔබත් එක්ක බෙදාගත්තේ. ඉතින් හෙට දවසේදීත් මේ වගේම ලස්සන තැනකට ආව එක්කගෙන යන ලෑස්ති. ඒ නිසා දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන කියලා ඔයාට ආරාධනා කරනවා. Travel with

0: Asuna via Ikra, Asuna via Intuna. Supreme Radio, Supreme Radio, Supreme Radio. Makilahan, makilahan.
1: කන්දක් නගිනකොට මහන්සිය තමයි. හැබැයි උඩටම ගියාම පෙනෙන දර්ශනය ඒ හැම මහන්සියකටම වටිනාකමක් ගේනවා. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: වැඩි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 89.1 89.3
0: Supreme Radio.
6: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
7: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සර්වේරෝ දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
9: මෙල්වා එක ලංකාව

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා.
6: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්.
7: මේ ධන නිධානය 8,03,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
8: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් 48,36ක් හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොමයක් තුන ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15ක් ගන්නවා. ඉතින් මට කවදාද ලොතරැයි කැඳේ කියලා මට විශ්වාසයක් නෑ. බොහොම සන්තෝෂයක් ලැබුණ මං හරි දා නිඳ ගියත් නෑ. මට මේගේ මුදල් ලැබීමක පිළිබඳව ඇත්තටම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම ඒ දියුණුව යොදා ගන්න පුළුවන්. ඇත්තරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇත්තරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්නද, එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියෙනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇත්තටම ලොතරැයි මණ්ඩලයට බේරගත්තු ස්තුතිවන්ත වෙනවා. මම මොකද මේ වගේ මුදලක් මට ලබා දීපු

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදෑටයි විනාඩි 26යි දැන් බලව මතක් කරන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද ඉතින් වෙලාව බලල හැම මේ දේවල් ටික කියන්න එපා නේ චාමර නේද?
2: නැකතක් තියෙනවා.
1: නැකතර යන්න පුළුවන්. සමනේ සුභාසුභ වෙලාවල් තියෙනවනේ චාමර. රාහු කාලේ පහු කළ යන්න කියලා කියනවා. රාහු කාලේ පහු කළ ගියාට පස්සේ වාට හොඳට මේ අර දේවල් ටික කරගන්න පුළුවන් කියලා කියනවා. මං අද රාහු කාලේ බලලා තමයි ගෙදරින් ඉඳීට ආවේ. මම ගියාට පස්සේ තමයි කොහොමවත් යන්නේ කියලා. මම ඉන්නවා නම් එහෙම මේ
2: රාහුට යන්න දීලා තමයි මම යන්නේ. ඒක ප්‍රශ්න ඉවරයිනේ.
1: තේරෙනවා. සමහරක් වෙලාවට රාහු නිකන් පහු වෙලා යන්න හදනවා වගේ නේ. රාහු වේලස්සනේ රාහුට කලින් යනවා කියලාද දන්නවා. මට තේරෙලා තියෙන්නේ.
2: එකට යන්න හොඳ නැහැ රාහුත් එක්ක.
1: ඇත්ත එකට යන්න එපා. මම දන්නවා.
2: කොහොම හරි මේ දවස් ටික මේ අපේ අලිබාසුන් නැහැලට ටික අපල කාලයක් වගේ නේද? ටිකක් නෙමෙයි හොඳටම.
1: ඔව්.
2: මම දැක්ක තවත් මේ අලියෙක් පහර දීලා තියෙනවා කියලා.
1: හ්ම්.
2: අනේ මේ නිවුස් එක වෙලා නිවුස් එක හොයාගන්න.
1: දැක්කනේ ඉතින් දැක්කනේ. අනේ
2: මුතුම වැඩ මේවා නේද?
1: හ්ම්.
2: මේ ඔය ගීන්න දන්නේ නැහැ මේක. කමන්න එක පස්සේ කියන්න.
1: මේ
2: ව්‍යසන කළමනාකරණ ජනාධිපති මේ කොමිසමක් තියෙනවානේ.
1: ඒක
2: දන්නවද එහෙම මොකක් තියෙනවා කියලා? ජාතික කියන්නේ ව්‍යසන කළමනාකරණ ජාතික සභාව. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දවසේදී රැස් වුණා. මම ඇහුවේ නෑ ඌට කලින් ගොඩක් තැන්වල ඕක ගැන කතා කරනවා. මම ඕක අහලා තියෙනවා. දැන් මේකේ ව්‍යසන කළමනාකරණ ගැන ඉතා වැදගත් මේ කාරණාව.
1: ඒකනේ.
2: අපිට හිතෙන්න පුළුවන් මේවට මේ වැඩක් නැතුව සල්ලි ගෙවනවා එහෙම කියලා හිතන්න පුළුවන් නෑ. මේ ඕනේ රටකට මෙහෙම නැති වුණාම දැන් ඔයාලට මතකද ඒ කාලේ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ওই කාට ඒ කාලේ කතා කරද්දි සමහරු hina වුණා ඒවට.
1: ඔව්.
2: දැන් hina වුණු කට්ටියට මේ කියන්නේ අඬන්න වෙන්නේ. එල්ලිනෝ දැන් බලපෑම් කරලා තියෙන්නේ හරි.
1: මේව
2: සෙල්ලම් කාරණා නෙවෙයි නිපුනේ. දෙකින්ද අපි මේ රටක් විතර ගොඩක් දේවල් ගැන හිතන්නේ.
1: ඔව්.
2: අපිට වැඩක් නැහැ කියලා අපි හිතන දේවල් තියෙනවා නේද? මේව හරියට වුණා නම් එහෙම ගොඩක් හරියට වුණා නම් හොඳේ. හරියට වුණා නම් ගොඩක් දේවල් අපිට අපේ රටේ කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි දැන් ඒ ගැන තව ඉස්සරහට කතා කරමු. දැන් මතක් කරන්න කාරණා ටිකක් තියෙනවා.
1: මතක් කරන්න ඕනේ ඔයාගේ ජීවිතේ හරියා ගන්න. එතකොට ඔයා කරන දේවල් නිසා රටටත් පොඩි නෙමෙයි ලොකු දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් එහම ඔයාගේ ජීවිතෙත් හරි ගිහිල්ලා රටටත් දායකත්වයක් ලබා දෙන වෙන කවුරුන් නෙමෙයි NLB ධන නිධානය. ඉතින් ඒ නිසා වට බය නැතුව NLB ධන නිධානය ටිකට් ගන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 40 කෝටි ගාණක් ඔයාගේ අතේ. රුපියල් 40 දෙන්න විතරයි තියෙන්නේ.
2: අනිවාර්යෙන් ජාතිය මහා ධන සම්පත කියන්නේ ඒකනේ. ධන නිධානය ලොතරැයිර නේද? මැයි මාසයේ මතක් කරන්න ඕනේ කෝටිපතියෙක් බිහි කරන්න පුළුවන්කමක් ලැබුණා. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභියෙක් කාන්දු උඩරටින් තමයි බිහි කරන්න පුළුවන්කම ලැබුණේ. දැන් ඔයාලට සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවක් තියෙනවා. අවස්ථා ගොඩක් තියෙනවා කෝටි ගණක දිනුම් අවස්ථා හිමි කරගන්න. ජාතිය මහා ධන සම්පත ධන නිධානය ලොතරැයිපත් වැඩි මිලදී ගන්න. දැන් ඔයා කිව්වනේ අර මේ ලොකු දායකත්වයක් අපි දෙනවා කියලා නේද? දැන් ඔයාට අනුව ඔයා පොඩි මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඔයාට සල්ලි නැති එහෙම නිකන් නේද? උසත් අඩු එහෙම කියමුකෝ අපි වුණා. එනික එහෙම කියමුකෝ අපි නිකන්.
1: දැන්
2: අපි හිතමුකෝ 5 6 එහෙම කියමුකෝ. දැන් හැබැයි ඔයා රටට ලොකු මිනිහෙක්
1: නේද?
2: දැන් පුරවැසියෙක් කියන්නේ නෙපු රටකට ලොකු මිනිස්සෙක්. පුරවැසියා කියන්නේ නේ. ඒකින්ද අපේ දායකත්වය ගොඩක් වටිනවා රටට. ඉතින් ඒ දායකත්වය තමයි ජාතික ලොතරැයි මන් ලෙවාවේ ගන්න ටිකට් එකට හම්බෙන දෙන රුපියල් 40 ටිකට් එකෙන් ගන්න රුපියල් 40 අපේ රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබා දෙන්නේ. ඒ නිසා ජාතිය මහා ධන සම්පත ධන නිධානය ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා වට අපි මතක් කරනවා. කොහොම දැන් අපි හිතාගෙන හිටියත් අපිට පුළුවන් කියලා හිතාගෙන හිටියත් ওই වෙල්ඩින් වැඩ වගේ කරද්දි ඒවා ලේසි පාසු දේවල් නෙවෙයි. ඕවනම් මොනවද? ওই වැඩ මොනවද? ඕක මේ වෙල්ඩින් ඩොට් එකක් තියාගන්න කාටද බැරි? කොහොම සමහර අය හිතනවනේ නේද? එහෙම නෑ. වෙල්ඩින් කරනවා කියලා කියන්නේ ඒක වෙනම කලාවක් නේද? වෙනම අධ්‍යයනයක් තියෙන ඕනේ. ස්වයං අධ්‍යයනය තව වැදගත්.
1: ඉතින්
2: ඔයාලට වෙල්ඩින් කර්මාන්තයේ නියැලෙන්න ඔබට මතක් කරනවා තාමත් මේ SLS සහතික නැති නිෂ්පාදන වගකීමක් නැති නිෂ්පාදකයා මොන කොහෙද කියලාවත් දන්නේ නැතුව නම් ඔයා පාවිච්චි කරන වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ඔයාලට දැන් බය වෙන්න දෙයක් නැහැ. මොකද දශක දෙකක විශ්වාසයක් සමග කීර්තිමත් සම්මානයක් හිමි මෙල්වා වෙළඳපොළට නවතම නිෂ්පාදනයක් විදියට මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ හඳුන්වා දීලා
1: තියෙනවා.
2: අවම ලෝබර අවම දුම් විමෝචන බලශක්ති කාර්යක්ෂමතාවේ නිසා පරිපහදු වෙල්ඩින් සේවාවක් ඔයාලට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා.
1: අනිත්
2: එක ප්‍රධානම කාරණාව SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්.
1: දැංචාමර මේ ඔය පැතින් ඔහොම වෙද්දි සමහර මිනිස්සු ඉන්නවනේ තමන් ආස කරන දේවල් කැප කරන. තමන් කන්න කැමති කෑමක් එහෙම තියෙනවා නම් ඒ කෑම එක පවා කැප කරනවා. මොකද තමන්ට ඊට වඩා වියදම් වැඩි. මොකද ගෙදර ප්‍රශ්න ටික විසඳන්න ඕනේ, තමන්ගේ ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනේ, ඊට පස්සේ තමන්ට දිනුවට යන්න දේවල් තියෙනවා නම් ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමන් ආසම කරන දේවල් පවා කැප කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහර විට තනියෙන් ආස ඇති බිස්කට් එකක් එහෙම කන්න, තනියෙන් මොනා හරි කන්න ආසාවක් ඇති. හැබැයි ඉතින් ඒ දේවල් තනියෙන් කන්න අමාරු ඇති. සමහර අයට තියෙන වාතික ප්‍රශ්නත් එක්ක මොකද අනිත් දේවල් වලට වේදම වැඩි. එතකොට ගෙදර වැඩි පිරිසක් ඉන්නවා නම් තනියෙන් කන්න අමාරුයි චාමර. හැබැයි ඔයා දන්නවද, ඔයා කසාගල ග්‍රීන් සුප් එකට ගියොත් එහෙම ඔයාට ඔය කියන ඔය ආස කරන දේවල් තනියෙන් කන්න පුළුවන්කම තියෙනවා. මොකද අනිත් දේවල් වලින් ඔයාට මුදල් ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. කසාගල ග්‍රීන් සුප් එකට ගියොත් එහෙම ඔයාට හාල්, සීනි, පිටි, පරිප්පු, එතකොට ලූණු මේ හැමදේම අඩු මුදලකට ගන්න පුළුවන්. ඒකට හේතුව කසාගල ග්‍රීන් සුප් එකට අතරමැදියෝ නැහැ. අතරමැදියෝ නැතුව ඒ ගානත් අඩු වෙලා තමයි ඔයාට කසාගල ග්‍රීන් සුප් එකෙන් භාණ්ඩ ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කසාගල ග්‍රීන් සුප් කියලා කියන්නේ අලුත් තැනක්, ඒ වගේම අඩුම මිලක් දෙන තැනක්. ශාකා තියෙනවා මාතලේ අතුරුගිරියේ කඩුවෙල ගනේ මුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල.
2: ළඟම ශාඛාවට යන්න ගිහිල්ලා වෙනස අත්දකින්න ඔයාට සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම විඳ ගන්න පුළුවන්. ළඟම ඔයාගේ නගරෙත් ඉක්මනින්ම ශාඛාවක් ආරම්භ කරනවා. අපි කියලා තියෙන ඉක්මනින් ආරම්භ කරන්න. නැත් අපි මේ කියනවනේ නේද, අපිට ගුටි කරන වෙන්නේ. උඹට ආරම්භ කරන්න ඕනේ. හොඳේ මේ දැන් ඔයාට කිව්ව නේද කතාව, බිස්කට් එකක් කන එකක් වුණත් අපිට අඩු කරනවා කියලා නේද. මට මොකද නිකන් එහෙම කියadien ලැජ්ජාවක් ඔයක දෙන්නේ නැද්ද නේද?
1: හිතනවා ශාමර.
2: ඒකනේ නේ.
1: ඇත්තටම හිතනවා.
2: අපිට වෙච්ච දෙයක් නේද? අය මිනිසුන්ට දැන් බලන්නකො නිපු ලෝකේ මිනිසුන්ට තියෙන හීන සහ එයාලට තියෙන එයාලා චූ කරගෙන ළඟා කරගන්න බලන දේවල් නේද? අපි මොකද්ද කරන්නේ? බිස්කට් එක වුණත් ඉතුරු කරනවා.
1: ඔව්.
2: ඉතුරු ටිකට වියදම් වැඩි වෙයි. ₹350 400ක් වෙයි උපරිම නේද? ලංකාවේ වෙළඳ පොලේ දැනට තියෙන බිස්කට් එකක් එහෙම ගන්න.
1: සාමාන්‍යයෙන් තනියෙන් කන්න ගියත් චාමර සාමාන්‍යයෙන් අපිට රුපියල් 100කට ගන්න බිස්කට් එකක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙමයි කියලා අර තනියෙන් කන්න හම්බ වෙන්නේ නැහැ නේ චාමර. අනිත් ඒවට සල්ලි වේදම් කරන්න ගියම සමහරට ගෙදර 4-5 දෙනෙක් ඇති. එතකොට එතනටම 500ක් යනවානේ. එක එක කෙනා තනියෙන්
2: වේදම් කරන එකයි සහ නිපු අර හිතෙන් නැතිකමයි දෙකක් නේ.
1: නැතිකමයි දෙකක් ඇත්ත.
2: දැන් අපිට කියන්නේ අපි ඒකත් හිතනවානේ. එතකොට අපි කොතනද මේ ඉන්නේ?
1: දුක තමයිනේ.
2: අයියෝ මහත්තුරු, කයිනක් මහත්තුරු කියන කට්ටිය අපි වරගෙන ආපු තැන නේද?
1: මහත්තුරු තමයි ඈ.
2: මහත්තුරු මහත් හොරු.
1: එහෙනම් ඉතින් අපි
2: දැන් කියනවා ලෙඩ අරග මේක ගියාට පස්සේ නේද? විවිධ ලෙඩ රෝග කියනවා. ලංකාවේ මිනිස්සු හාමතේ කුසගින්න දිලා මන්ද පෝෂණය තිබු කට්ටිය තමයි දැන් ඔහොම කියන්නේ සමහර.
1: ඇයිදන්න ඉතින් වෙන කතා කළා. උදේ පාන්දරම නිකන් අපේ හිතේ තියෙන තරහ ඉවසන එක විතරයි වෙන්නේ. එහෙනම් අපි ලෑස්ටි එකට විරාමයකට යන්න.
2: හැබැයි ඔයා දන්නවද තරහ කියන එක ජීවිතේට අරමුණක් ගෙනවා කියලා පොඩි.
1: අනිවාර්යයෙන්.
2: අඬාඩි ඉන්නකොට නිපු අරමුණක් නැහැ. කඳුළු වලට අරමුණක් නැහැනේ. ඔහේ අඬනවා. පොඩි ආවේගයක් අපිට අපේ හිත ඇතුලෙම අහම ටික ජීවිතේට අරමුණක් හැදෙනවා නේද?
1: මටත් එහෙම එකක් තියෙනවා.
2: මොකද්ද? බිස්කට් එකක් කන්නද?
1: නෑ නෑ නෑ නෑ හරිද? නිකන් හරි මේ මම පොල් ගන්න කියලා ගෙදර කවුරු හරි ගාලා දුන්න දෙනුත් එහෙම මම පොල් ගෙඩි තුනක් හරි ගාලා තමයි නවත්තන්නේ.
2: ඒ දවස් වලට නිකන් සම්බෝල එහෙම හදාගෙන යනවා නිකන් නූඩ්ල්ස් වගේ.
1: ඉතින් මම කාලා හොඳට මේව කරලා ඉන්නේ. මටත් ඒ වගේ තරහක් එන්න ඕනේ ඔය වගේ වැඩ කරගන්න. එහෙනම් අපි අපගේ විරාමයකට වෙලාව මතක් කරන්නම්. උදෑසන 9:34

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩිත හනිය දුතරයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01 1 2 739 188
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: පෙරලිකාර සඳුදා
6: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
5: සුවබර අඟහරුවාදා
7: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
5: හැඩකාර බදාදා
8: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්නෙ නැහැ
5: රස පිරි බ්‍රහස්පතින්දා
9: මුලින්ම කරන්න ඕනේ සෞටික තෝදන පෙර
10: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
11: 89.1
12: රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න තද උණ වමනය හිසරදය ඇඟපත වේදනාව මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඔයන්නේ පණ්ඩිත නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI box board කරන්න ආවේ.
2: දෙන්නංක හොඳ වර්ගයේ.
4: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනට විශ්වාසයක් තියෙන මෙල්වා GI box bar.
5: මෙල්වා බෙතින් දන්න කියන GI box bar.
6: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
7: මල්ලී කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
8: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
7: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
9: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
7: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
6: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
10: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
11: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
12: සුවඳ දැනි දැනි දැනෙනවා.
13: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
11: සතියේ දිනවල රාත්‍රී 7ට
14: අනුග්‍රහය
15: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තන නිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
13: 89.1 සුප්‍රීම් රේඩියෝ. Yeah.

0: උදෑසන 8:52යි දැන් වෙලාව. අපි මතක් කරන්න ඕනේ අද දවසේ වියදම ජවාට මුදල් හොයාගන්න පුළුවන් මුදල් තෑගි විදියට හම්බ වෙන අද සම්පත ගැන.
1: අද සම්පත ලොතරැයි කියලා කියන්නේ ඉතින් ඔයාලට අද දවසේදී ඔයාගේ ප්‍රශ්න ටික අඩු කරගන්න තියෙන හොඳම විසඳුම. මහජන සම්පත දිනුම් මාරෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකය තෝරගන්නේ. එතකොට ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. ඒ වගේම තමයි අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් වගේම සෙසු තෑගි දිනා ගන්න පුළුවන්. අද වියදමට අද සම්පත උතරයි ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලෙන් ඉතින් අපිට විවිධ අවස්ථා හදලා දීලා තියෙනවා. අද දවසේ වියදම් ටික සම්පූර්ණ කරගන්න.
0: අද සම්පතෙන් ඒ වගේ වාසනාව ඔයාට ගෙනත් දෙද්දී ඔයාට අවාසනාව ලඟ වෙද්දි චාමර සමහර අයට අවාසනාව ලඟ වෙනවා කියලා දැනෙච්ච ගමන් ඔළුව කැක්කුම හදනවා අඟපත වේදනාව තියෙනවා. ඒ කියන්නේ ටිකක් අසනීප වෙන්න පටන් ගන්නවා චාමර. අයියෝ මොකද්ද මේ මට වෙන්නේ කියලා අඟපත වේදනාව. මේ දවස් ටික වැඩිපුරම ඔය ඔළුව කැක්කුම. එතකොට අඟපත වේදනාව, හෙම්බිරිසාව, කැස්ස එහෙම නැති ගයක් නැහැ. එහෙම නැති ගයක් තියෙනවා නම් අබ ටිකක් දෙන්න ඕනේ. හරිද? මොකද මේ හැම ගෙදරකම වගේ උණ කැස්ස හෙම්බිරිසාව හැදිච්ච එක්කෙනෙක් හරි ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට මෙයාට මෙල් ඩෝල් දෙන්න. මොකද මෙල් ඩෝල් කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඉක්මන් සහනය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ෆස්ට් එකේ, පොකට් එකේ, ඔෆිස් එකේ මේ හැම තැනකම තියාගන්න ඕන කෙනා තමයි මෙල් ඩෝල් කියලා කියන්නේ. කිසි කඩතරක් නැතුව ඉක්මන් සහනය හම්බ වෙනවා.
1: දැන් රෑට නාලා උදේට ඔළුවේ කැක්කම හඳුනාම මං අවාසනාවන්තයි කියලා බොළඳ වෙන්න නම් එපා හොඳේ. මාම්මා පුදුම අවාසනාවන්ත මිනිහෙක්. අනේ මටමයි මෙහෙ වෙන්නේ. මං ගියාත් මේ පූර්වේ පවක් කරලා. නේද? ඕම හිතන්න එපා. රෑ දිස්සේ නාලා නේද?
0: මාත් සාමාන්‍යයෙන් එහෙම දේවල් හිතනවානි චාවර.
1: ඒක තමයි කියන්නේ.
0: මම හිතන්නේ මොන වගේ දේවල් දන්නවද? මේ ලයිට් කන උපාස් කරන් මට කලින් ගියොත් එහෙම අර වාහනේ මං හරි අවාසනාවන්තයි. අර බස් එක මම එන්න කලින් ගියොත් එහෙම මං හරි අවාසනාවන්තයි.
1: ඕවට තියෙනවා බෙහෙත්.
0: මොනවාද?
1: අංගොඩ
0: අංගකට තියෙනවා නේ බෙහෙත්. මං ඒත්
1: මානසික මොකද්ද සායනික පරීක්ෂාවකට යන්න
0: මම නේවාසික ප්‍රතිකාර අරන් එන්නද?
1: නේවාසික කරන්න බෑ. ඉතින් අපිට එච්චර වියදම් කරන්න බෑ. ඔයා වගේ කෙනෙක් වෙනුවෙන්
0: ඔය
1: ඉඳලා හිටලා ගිහිල්ලා බෙහෙත් අරගෙන ගෙදරක් තියෙනවනේ.
0: ඒකට
1: නවතින්න යන්න.
0: එහෙම නේවාසිකව මං ඉඳලා එන්නද? මොකද කියන්නේ? එතකොට ඉතින් ඔයාලටත් ඉතින් ඔයාලගේ අර ඔළුවේ තියෙන ඔය ප්‍රශ්න ටික විසඳනවානේ චාවර. මං
1: නේවාසික වියා මානසික වියාදයක් තියෙනවා. යන්න ඕනේ ඒ වගේ තැනකට බෙහෙත් ගන්න. මං අර කියන්නේ අර වගේ ඉතින් අපි කරන ඉතාම බොළඳ වැඩ කරලා මොකද අවාසනාව පිට නම් දාන්න හදන්න එපා.
0: සාමාන්‍යයෙන් රෑ ඔළුව කැක්කුම තියෙද්දිත් හෙම්බිරිසාව හැදෙන්න වගේ කියලා දැනගෙන ඉදිත් අයිස්ක්‍රීම් කනවා වගේ මූඩ් වැඩ කරලා එහෙම නම් ඉතින් එපා නේද? අවාසනාව ඇඟේ දාගන්න එපා.
1: සමහර ඔෆිස් වලත් ඔහොම ඉන්නෝනේ. මම විකාර කට්ටිය වහිනකොට අයිස්ක්‍රීම් කනවා. කළා උදේට වැඩට ඉන්නේ.
0: අපි ඔෆිස්
1: එකේ නේද අයින් කරන ඔක්කොම.
0: අපි ඔෆිස් එක නම් එහෙම නෑ නේද?
1: නෑ හරි.
0: අපි ඔෆිස් එක කවදාවත් එහෙම වැස්ස වෙලාවට අයිස්ක්‍රීම්
1: මැග් වාසනාවක් තියන්නේ මේ වගේ ඔෆිස් එක වැඩ කරන දේ.
0: අයිස්ක්‍රීම් මැග් දියා ඇහැ ඇරලවත් බලන්නේ නෑ. එහෙම කූල් ජාති බොන්නෙම නෑ.
1: නෑ නෑ.
0: චාමර තමයි ඔය ඉඩියොත් එහෙම නිකන් හරි මේ අයිස්ක්‍රීම් කන්න බෑ කියලා දන දන ගිහිල්ලා අයිස්ක්‍රීම් කන්නේ. අනේ මන් දන්නේ.
1: අපි එන යන් අලුත් පෑයකට නේද? තව සින්දුවක් අහලා.

0: අලුත් පැයක් වෙලාව පෙරවරු නවයයි.
1: සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම්මා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එන්නල්වී තන නිතහනය නොතුරයිය රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිතහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළන් සැල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොල.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: උදේ 9යි විනාඩි 6යි දැන් බලාව 7යි 7යි උදේ 9යි විනාඩි 7යි දැන් 7 වුණා.
1: මේ අම්බුලුවාව ජෛව විවිධත්ව රක්ෂිතය ජනතා ඉදිරිපත් කිරීම ඉදිරි මාස කීපයේ සිද්ධ වෙනවලු. ඊට පස්සේ ආයතර අම්බුලුවාව තරණය කරන්න පුළුවන්. සහ යවට වටපිටාව නැවත මේ පරිසරයේ වටිනාකම් ආරක්ෂා කරගනිමින් ජනතාවට ලබා දෙනවා කියලා තමයි රජයේ පාර්ශවෙන් කියලා
0: තියෙන්නේ.
1: හරි. ඒ වැඩ ටිකත් වෙන ගමන් තියනවා කියලා තමයි ඉතින්
0: කියන්නේ. ඒ අතරේ මතක් කරන්න ඕනේ අපිත් එක්ක මේ ගමන යන බෙල්වා ජීයි පයිප්ස් එකතු වෙනවා කියලා. ඒ වගේම තමයි අපිත් එක්ක මේ ගමනේදී ජාතික ලොතරැයි මණ්ඩලයත් එකතු වෙනවා කියලා ඔයාලට මතක් කරන්න ඕනේ. ඒ අතරේ ශාමර අද ජූලි මාසේ පළවෙනිදානේ. ජූලි මාසේ පළවෙනිදා කියලා කියන්නේ අන්තර්ජාතික ගත්තොත් එහෙම ජාත්‍යන්තර විදිහට ගත්තොත් එහෙම අද ජාත්‍යන්තර විහිළු දිනය.
1: දැන්ද කියන්නේ?
0: හරි ඉතින් දැන් කියන්නේ ඉතින් හේතුවක් තියෙන නිසානේ. ආයි මුල් ටිකේ මම ඔයාලට අවස්ථාව දීලා හිටියා. අද ඉතින් විශේෂයක් නැහැ.
1: කියනවා අපි සෑමෝගේම දිනේ නේද?
0: ඔව්. හැබැයි මේකයි ජාත්‍යන්තර විහිළු දිනය කියලා කියන්නේ අර විහිළුවට ගන්න දිනේ නෙමෙයි. හැමෝගෙම මේ අර හිනාව, සතුට, මානසික ආතතිය නැති කරන්න අර මේ වෙන විහිළු තියනවානේ. අන්න ඒක තමයි ජාත්‍යන්තර විහිළු දිනේ විදිහට නම් කරලා තියෙන්නේ.
1: සාමාන්‍යයෙන් ලෝකෙට විහිළුවක් වෙන දිනේ නෙවෙයි.
0: විහිළු කරන දිනේ. විහිළු කරන දිනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විහිළුව නිසා හිනා වෙන්නේ. අන්න ඒහි
1: අන්න ඒ මොංග ගහන කලින් කවුද වටනේ ලංකාවේ සිනමාව ගැන අපිට මතක් වෙන්නේ නේද?
0: සාමාන්‍යයෙන් ඉතින් ඉන්නවනේ.
1: අපිට ජෝ අබේ වික්‍රම නේද, කෘසාපේ විශිෂ්ට රංගදරයෙක්, ඒ වගේ ටෙනිසන් කූරේ වගේ අපිට කියන්න පුළුවන්. ඉතින් කොච්චර කියන්න පුළුවන්ද නේද? දැනට අපිට සුජීවත්ව වාසය කරන බන්දු සමරසිංහ, අපේ සිනමාව, ඉතින් අපිට නාට්‍ය පැත්තේ වෙනම ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ
0: ටෙනිසන් කූරේ ඉන්නවා, ඔය වගේ ගොඩක්
1: අය ඉන්නවා. චාලි චැප්ලින් නේද?
0: එතකොට කිසිම වචනයක්වත් නොකිය කියන ලෝකෙන් ගත්තොත් එහෙම මිස්ටර් බීන් ඉන්නවා, ගොඩක් අය ඉන්නවා නේද?
1: චාලි චැප්ලින් නිහඬ චිත්‍රපටේ නේද?
0: ඔව්, ඒ හැමෝම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට හැමදාම අර හිනා වෙන්න හේතු හොයලා දුන්නා චාමර. අපි ප්‍රශ්නක හිටියත් අපිට හිනා වෙන්න මොකක් හරි හේතුවක් කොහෙන් හරි හදාගෙන දුන්නා. කිසිම ප්‍රශ්නයක්
1: නැහැ. දැක්කත් හිනා යනවා නේද?
0: දැක්කත් හිනා යනවා. කිසිම ප්‍රශ්නයක් නැති. ඉතින් අන්න ඒ කට්ටිය තමයි අද ජාත්‍යන්තර විහිළු දිනේ ගොඩක් වෙලාවට නිරූපණය
1: කරන්න පුරෝගාමීන් වෙන්නේ නේ.
0: ඒ වගේම චාමර දැන් ජාත්‍යන්තර විහිළු දිනයක් ආරම්භුනේ කොහොමද කියලා සමහර අයට හිතෙන්න පුළුවන්.
1: අනිවාර්ය අනිවාර්ය.
0: මේක ආරම්භ වෙන්නේ කොහෙන්ද කවුද කියන කාරණාව ගැන එක එක විදිහ මත තියෙනවා. හැබැයි චාමර මේ බොහෝ දෙනා පිළිගන්නේ ඇමරිකානු ලේඛකයෙක් සහ විකට නළුවෙක් වෙච්ච වේයින් රයිනල්ගේ විහිළු පොත් ප්‍රසිද්ධ කරගන්න ඕන නිසා තමයි මේ විදිහට ජාත්‍යන්තර විහිළු දිනය කියලා නම් කරලා තියෙන්නේ. ඒක ප්‍රොමෝෂන් එකක්. ප්‍රොමෝෂන් එකට තමයි ජූලි 1 වෙනිදා එයාගේ පොත් ටික විකුණ ගන්න ජාත්‍යන්තර විහිළු දිනය කියලා යා නම් කරලා තියෙන්නේ. මේක අන්තිමේදී චාමර මේ ඇත්තටම මේ ජාත්‍යන්තර දිනයක් විදිහට නම් කරන්නත් හේතු වෙනවා. මොකද මේක අර පොඩි තැනකින් පටන් ගත්තට මුළු ලෝකෙ පුරාම මේක අමුතු විදිහට පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂම කාරණේ වෙන්නේ එදා දවසේ විශේෂත්වය වෙන්නේ ඇයි මෙහෙම දෙයක් නම් කරන්න කියලා කිව්වොත් එහෙම ලෝකෙටම සිනහව ප්‍රීතිය රැගෙන එන එක මේ දිනේ ප්‍රධාන අරමුණක් වෙනවා. ඒ වගේම තමයි සිනහව ආතතිය දුරු කරනවා කියන එකත් කට්ටියට දැනුවත් කරන්න, ආතතිය නැති කරගන්න සිනහව පාවිච්චි කරන කියන එකත් දැනුවත් කරන්න තමයි මේ වගේ ජාත්‍යන්තර විහිළු දිනයක් නම් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් මේ ජාත්‍යන්තර විහිළු දිනේ නම් කරලාට පස්සේ චාමර දැන් එක එක සංස්කෘතීන් වල එක එක විදිහ විහිළුනේ තියෙන්නේ. දැන් අපේ ගත්තත් එහෙම අපේ සමහර අය එක එක විදිහ විහිළු කරන්නේ. සමහර අය ඇස් රතු වෙන විහිළුත් කරනවා. ඒක වෙනම කතාවක්. හැබැයි ඇති වෙනකන් හිනා වෙන්න පුළුවන් විදිහේ දැන් අපිට නාට්‍යයක් ගත්තොත් එහෙම චාමර අපේ විහිළු සම්බන්ධයෙන් තියෙන නාට්‍යයක් තියෙනවානේ.
1: අපේ සිනමාවෙන් ගත්තොත් ඔක හාස්‍යය නේද?
0: හාස්‍ය වෙනවා. එතකොට ওই දේවල් එක එක විදිහට වෙනස් වෙනවා. අන්න ඒ විදිහේ සංස්කෘතීන් විවිධ මිනිසුන් අතර හෝමාරු කරගන්නත් මෙන්න මේ ජාත්‍යන්තර විහිළු දිනය අද දවසේදී කියන්නේ සෑම අවුරුද්දකම ජූලි මාසේ පළවෙනිදා නම් කරලා තියෙනවා. අප්‍රේල් පළවෙනිදා නෙමෙයි, මෝඩගේ දිනේ නෙමෙයි. අපි අර විහිළු කරලා නිකන් කාවවත් විහිළුවට ගන්නක නෙමෙයි. මේ කියන්නේ අපිට ඇති තරම් හිනා වෙන්න පුළුවන් කාරණාව ගැන. ඉතින් ඒ නිසාම ජූලි 1 වෙනිදා එදා ඉඳන් හැම අවුරුද්දකම මෙන්න මේ විදියට අරන් ආව කියලා තමයි කියන්නේ.
1: බලන්නක ඉතින් නේද, විහිළු දිනේ කුද්ධාතියන්තරව තියෙනවා කියන එක වැදගත් ඉතින් නේද?
0: ඒකනේ අනේ ඉතින්.
1: ඔයාලත් ඉතින් දැන් මතක් වෙන ලංකාවේ සිනමාවේ නේද නාට්‍ය අපි වා ආදරය කරන හාස්‍ය රංගදරය කවුද නේ? මැසේජ් එකක් යවන්න ඉතින් අපිට බින්දුව අපි දුරකථනංකේ මතක් කරමු නිකුත්
0: 0710893893 වට්ස්ඇප් මැසේජ් එකක් යවන්න.
1: TikTok live එකකින් නටත් පුළුවන් ඉතින් මැසේජ් එකක් යවන්න නේ.
0: ඔව් TikTok live එකට. ඔව් ඒ පැත්තේ කටේ අපිට කියලා තියෙන්නේ. එහෙනම් ඉතින් මතක් කරගෙන යන්නකෝ බලන්න කවුද එහේ ඔයාට මතක වාගේ ජීවිතේ අර වැඩිපුරම ඔයාව හිනාගස්සපු නළුව කවුද කියලා, එහෙම නැත්නම් නිලේ කවුද කියලා කියන්නකෝ.
1: ඒ නිකන් ඔය හේ නිකන් නේද? අද සමහර ඒවා නම් නිකන් සමහරවාමනේ අපිට විහිළුවක් කියලා වගේ තියෙනවානේ. අපිට විහිළුවක් නොවුණු අපි ඇත්තටම හිනාවුණු මිනිස්සු තමයි මේ ජීනේ පුරෝගාමී
0: වෙන්නේ. මේ විදිහ නම් ඉතින් චාමර
1: දැන් ඔයා හිතන්නකෝනේ අපිට හාස්‍ය රංගනය කියන එක හිතා ගන්නවත් බැරි එකන්නේ.
0: ඒකනේ
1: අඬවන්න සමහරට තාත්වික වෙන්න අපිට පුළුවන් ගොඩක් සමහර අයට නේ. අවංකවම හාස්‍යයට ලක් කරනවා කියන එක හරි අමාරු වැඩක්.
0: ඒක තමයි මම හිතන්නේ චාමර තියෙන අමාරුම වැඩේ. මොකද තව මනුස්ස එක්ක හිනාගස්සනවා කියලා කියන්නේ තමන්ගේ වැඩකින්, තමන්ගේ කතාවකින්, තමන්ගේ ක්‍රියාවකින් ඒක හරි අමාරුයි. හැබැයි ඉතින් ඒක හරියටම කරපු ලංකාවේ ජනප්‍රිය කට්ටිය ඉන්නවා.
1: අපිට ඒක නමක් අමතකුණා. ෆ්‍රෙඩී සිල්වා.
0: ඔව් ෆ්‍රෙඩී සිල්වා තියෙනවා.
1: තව ඉතින් නම් මම ගොඩක් තියෙනවා. ඔයාගේ හිතේ ඉන්න කෙනා කියන්න බැරුණා අපිට සමා වෙන්න ගොඩක් නම් කියන්න අපිට බෑනේ.
0: ඔව්.
1: අපි මෙසේජ් එකක් එවන්න.
0: එහෙනම් ඉතින් දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න.

0: 89.1
1: කන්දක් නගිනකට මහන්සේ තමයි. හැබැයි උඩටම ගියාම පෙනෙන දර්ශනය ඒ හැම මහන්සියකටම වටිනාකමක් ගේනවා. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ ලබයා ඉවෙනාඩි 23යි දැන් වෙලාව. බලානුක චාමර වෙලාව ඉක්මනානේ.
2: ඒකනේ
1: වෙලාව නවත්තන්න බැරිද? නවත්තන්න මට වයසට යන්න බෑ චාමර.
2: අපි මේ දැන් කතා කරමින් හිටපු කාරණා තුල තිබුණනේ නේද, විශේෂම එල්නිනෝ තත්ත්වයේ සම්බන්ධව ඇමරිකාවටම ගොඩක් බලපෑම් ඇති කරලලු තියෙන්නේ. අපිට දැන් එක වෙනුවෙන් තමයි ඊයේ දවසේදී වෙනුවෙන් විශේෂයෙන්ම කමිටුවක් රැස් කරලා ඒ සම්බන්ධයෙන් හොයලා බලන්න කටයුතු කරා කියලා තමයි වාර්තා වුණේ. මොකද දැන් පානීය ජල අවශ්‍යතාවය, වගේම කුඹුරට අවශ්‍ය කරන, වගාවලට අවශ්‍ය කරන වාරි ජලය, මේ දේවල් කළමනාකරණය කළ බෙදාගන්නේ කොහොමද? දැන් අනුරාධපුරේ වැව් පොළොන්නරුවේ වැව් ගොඩක් ගත්තොත් එහෙම බහුතරයක් නිපුව මේ වාරි ජලය විතරක් නෙවෙයි, පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ වැව් ටික තමයි. සමහර ඒවා දිව යනවා, මූතුරු දක්වා විතර දිව යනවා සමහර නලපද්ධති. අපි අර ට්‍රැවල්ලි සුප්‍රීම් එකේ ඒව ගැන කතා කරලා තියෙනවා සමහර වැව් ගැන. ඒතකොට දැන් සාමාන්‍ය අපි හිතාන ඉන්නේ වැව් තියෙන්නේ නිකන් වාරි ජලය දෙන්න විතරක් කියලා නේද? අපි උදාහරණයට අපි කන්තලේ වැව ගත්තොත් එහෙම, ඒ වගේම මැදවච්චියේ ওই පැත්ත ගත්තොත් එහෙම, ගොඩක් තැන්වල ජලාශ වලින් සිද්ධ වෙන ප්‍රධානම කාරණා දෙකක්ම තියෙනවා. ඒ තමයි පානීය ජලයත් සපයන. එනිසා ඉතින් ජලාශ ඉක්මනින් හිඳලා යන්න පුළුවන් ওই නියංග තත්වයක් වගේ ආවොත්. මොකද අනුරාධපුර පොළොන්නරුවේ ගීපු අය දන්නව අවුව සැර කොහොමද කියලා මේ දවස් ටික. මේ දවස් ටෙල නම් අනුරාධපුර පොළොන්නරුව අවුව කොහොමද සැරයි නිපු. ඒකේ කතා දෙකක් නැහැ. ඒක මේ දිට්වාමස කියලා අපිට මේ එල්නිනෝම කියලා කියන්න පුළුවන් කමක් නැහැ. තාම දිට්ව කටේ තියෙනවා හැබැයි නේද ඒවන.
1: දිට්ව තියෙනවා.
2: සමහර තැන්වල මම දැක්ක දැන් ওই මම යන පාරේ තියෙනවා මේ පාලමක් නිපු. ඒ පාලමේ මැද කොටස ගලවගෙනම ගියා. තිබ්බ තැනක්වත් නැති වෙන හොදගෙනම ගියා. දැන් දිට්ව ඇවිල්ලා දැන් මාස ඉවර වෙලා දැන් සාමාන්‍ය මාස 7ක් විතර නේද කර නේද?
1: ඔව් දෙසැම්බර් වලනේ ආවේ දෙසැම්බර් අන්තිම වගේ.
2: ජනවාරි ඉඳන්ගමකෝ මාස 6ක් කියලා. මම යන සැරේට ඒ පාර කඩ කඩය හදනවා. ඒ තාර ටිකක් දානවා, ආයෙ තාර ටිකේ වලවල් හදනවා, ආයෙ තාර ටික වහනවා. ඉතින් මං හිතන්නේ සමහර තැන්වල දිට්වා කරපු ව්‍යසනයට වඩා වියදම් කරලා තියෙනවා සමහර පාරවල් අපි හදන්නේ නේද?
1: ඒක එක පාර මොකක් හරි මේ සැලසුමක් හදාගෙන හදන්නේ නැතුව සැරින් සැරේ එහෙම ඔහොම කළා තේරුමක් නැහැනේ. ඉතින් අනික
2: අර තාප්පල මේ පෝස්ටර් වල මේ පාප්ප ගානවා වගේ කැඩෙන ටික වහනවා ඇවිල්ලා දෙන්නෙක් විතර ඇවිල්ලා උදළු දෙකක් අරන් තාර ටිකක් දාලා වහනවා. හරි මේ ප්‍රධාන පාරක ඉතින් වාහන යන පාරක ඉතින් බර වාහන යන පාරක ඉතින් ඕවා දවසින් දවසින් කැඩෙනකොට හදනවා ඉතින්. කොච්චර නම් අපේ මහජන මුදල්ද මේක නාස්ති වෙන්නේ නේද? අපි දන්නේ වගේ ශක්්‍යතා අධ්‍යයනේ මොකද්ද කියලා ඉතින්.
1: අනික සම්බර දැන් විශේෂම කාරණාව වෙන්නේ දැන් අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම පස්සේ අපි උත්තර හොයන්නේ සමහරක් වෙලාවට ඔන්න ඔය වගේනේ අපේ ජීවිතේ. අපේ ජීවිතේත් අපි සමහරක් වෙලාවට පැලැස්සට අලවලව ඉන්නවා. අනේ කමන්නේ වන චුට්ටක් කියලා ඔන්න ආපහු ගිහිල්ලා අපි තුවාලෙට බෙහෙත් ටික දාගෙන එනවා. ඊට පස්සේ ආපහු ඔන්න මොකක් හරි ප්‍රශ්නයක් නිසා අපේ තුවාලේ ආපහු පෑරෙනවා. අපි ඉතින් අර පැලැස්සට විසඳුම් දදාම ඉන්නවා. හැබැයි එහෙම නැතුව අපි අපේ ජීවිතේ තිස්තර විසඳුම් මෙහෙම හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් හැමදාම අපිට කියන්න වෙන්නේ ඔය දිට්ව වලින් හානි වෙච්ච පාරවල් වලට වුණා කියන දේවල් ටික තමයි. එහෙම නැතුව
2: සමහර පාරවල් නේ
1: සමහර ඔක්කොම නෙමෙයි මේ ඔය දැන් එහෙම පාරවල් නැතුව අපේ ජීවිතේත් අපි හරි පාරක් හදාගන්න ඕනේ අපේ ගමන යන්න. ඉතින් ඒකට උදව් කරන්නේ වෙන කවුරුත් නෙමෙයි NLB ධන නිධානයේ ඉන්නවා. කෝටි ගානක මුදල් දෙන ගමන් ඔයාව කෝටිපතියෙක් කරන්න බලාගෙන. ඉතින් ඒ නිසා NLB ධන නිධානය වැඩියෙන් ගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා.
2: විශේෂම කාරණාව තමයි දැන් මැයි මාසේ හරි ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේ කරුණු කාරණා වගේ ඔළුවට දාගන්න. එතකොට ඔයාලට තේරෙනවා කෝටි ගානක දිනුම අවස්ථා තමයි මේ දෙන්නේ කියලා. හරි කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභියෙක් බිහි කරන්න කඳු උඩරටින් මැයි මාසෙදී පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඊළඟ වාසනාවන්තය ඔයා වෙන්න පුළුවන්. එතකොට අපි මේ කියනවා ඔයා ඉන්න ගම පැත්ත කියනවා. ඔයාගේ නම් කියන්නේ බය වෙන්න එපා නේද? ඔයාගේ ගම තමයි අපි කියන්නේ. කොයි පැත්තෙන්ද ප්‍රදේශය තමයි කියන්නේ. ගම කියන්නත් බෑනේ. කොහොම හරි රජයේ එකහබද්ද අරමුදලටත් ඍජුවම දායකත්වයක් ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය දශක 6කට වැඩි කාලයක්. ඔයා මම ගන්න මේ රුපියල් 40 ටිකට් එකෙන්. තවත් බලබල ඉන්න දෙයක් නැහැ. 20 ලක්ෂපතියෙකු, කෝටිපතියෙකු, දසලක්ෂපතියෙකු කරවන ගමන් දැන් ඔන්න සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට හිමි කර දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයි සූදානමින් ඉන්න. හරි ජීවිතේ හිණ දිනා ගන්න, වැඩි වැඩියෙන් ගන්න ධන නිධානයේ ලොතරැයි පා.
1: ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ බෙල්බා බෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. ඔයා බෙල්ඩින් කර්මාන්තයේ ඉන්නවා නම් එහෙම වෙල්ඩින් සේවාව නිරවද්‍යව කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා විශේෂයෙන්ම නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්කම තියෙනවා. අවම ලෝබර අවමුද විමෝචනය බලශක්ති කාර්යක්ෂමතාවය නිසාම පිරිසිදු නිරවද්‍ය වෙල්ඩින් සේවයක් ඔබට ලබා දෙන්න පුළුවන්. ඔයා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරනවා නම් SL සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩ් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න.
2: දැන් සමහර තැන්වල මෙල්වාවල ශක්තිය පේනවා ඔයාට. සමහරුවේ තියෙන පෝරු එහෙම තියෙන විශාල පෝරු වෙලවල් වලේම හිටවලා තියෙනවා. ආයෙත් හෙල්ලෙන්නවත් නැහැ හොඳේ. නිසා මෙල්වා විශ්වාසයේ විදිහටම සහතිකයි. ඒ වගේම තමයි මෙල්වා වෙල්ඩ් ඉලෙක්ට්‍රෝඩත් ඒ විශ්වාසයේ විදිහටම අරගෙන යන ඔයාගේ වෙල්ඩින් කර්මාන්තයට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්.
1: යන්න කසාගල ග්‍රීන් සුපර් එකට, කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා අඩු ගානට වැඩිපුර බාණ්ඩ මිලදී ගන්න.
2: දැන් මෙතන අඩු ගාන කියලා කියන්නේ මොකද? අඩු වුණාට ප්‍රමිතියෙන් අඩු නැහැ. මෙයාලගේ වට්ටම් වැඩි. ඒ වගේම දීමනා වැඩි. ඒ වගේම තමයි ප්‍රධානම කාරණාව අත්‍යවශ්‍ය කරන හාල් සීනි පිටි පරිප්පු වගේ අපි ආනයනය කරන දේවල් තියෙනවානේ. මේ ආනයනය කරන හැම දෙයක්ම ඉතින් මෙයාලා ඍජුවම තමයි අපිට ගෙනල්ලා
1: දෙන්නේ.
2: තව තැන් තැන් වලින් අරගෙන නෙවෙයි. ඒක නිසා විශ්වාසයේ වගේම ප්‍රමිතිය වගේම මිලත් අඩු කරලා තමයි කසාගල ග්‍රීන් සුපර් එකෙන් අපිට බඩු බාන්න ගන්න පුළුවන්කමක්
1: තියෙන්නේ.
2: අල පරිප්පු විතරක් නෙවෙයි, ග්‍රොසරි අයිටම් හැම දෙයක්ම ඔයාලට එකම තැනකින් ගන්න පුළුවන්. ඒ නිසා ලංකාවේ නවතම සුපිරි වෙළඳසල් ජාලයේ අත්දැකීම විඳගන්නවා යන්න. මොකද ගමෙන් තමයි වැඩේ පටන් ගන්න ටික ටික නගරයට
1: එන්නේ.
2: ඒ නිසා ඉතින් අපිට අර සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම ගමේ නගරේ කියලා වෙනසක් නැතුවම දෙනවා කසාගල සමූහ ව්‍යාපාරේ. ශාඛා තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල, ගම්පොළ. ළඟම ශාඛාවට යන්න අපේ රට වටේ ශාඛා ආරම්භ කරන්න පටන් ගන්න තියෙන්නේ මෙයා.
1: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි යනවා තවත් ලස්සන සින්දුවකට. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න.

0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිබත්ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ.
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
5: මහරජ උත්තමයා මහන්සේ රාජසභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම
8: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කැෆේ විත් නිමේෂා.
10: 89.1 89.3
4: Supreme Radio Dengu Marantikai Denuvat vi valakanamo
0: Obage gewatta pamanak nova ge wata athi jalaya kala yana kaanu pattitita hakitaak pirisinduwa thaba ganna plastic polythene pamanak nova swabhavikawa jalaya rendiya haki sthana pilibandawa avathane yomu karanna
4: meya සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

89.1 Supreme Radio. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.

0: ඔය එන්නේ පඬිතු නෝනා.
1: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
0: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
2: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
0: හදමු හදමු.
2: මම මේ GI box board කරන්න ආවේ.
0: දෙන්නංක හොඳ වර්ගයේ.
2: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar.
3: මෙන්වා බෙති. දන්න තියෙන GI box bar. පෙරලිකාර සඳුදා.
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
3: සුවබර අඟහරුවාදා.
5: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා.
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා.
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
9: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 9:00 විනාඩි 51 දැන් බලාව. සාමාන්‍යයෙන් ඔයා දැකලා තියෙනවද ශාමර මේ බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු?
2: බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉතින් අපි දැකලා තියෙනවා නේද?
1: දැකලා තියෙනවා නේද?
2: ඉන්නවනේ එහෙම.
1: ඔව්. එහෙම බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු කොච්චර අර මේ බොරුව හංගන් ඉන්න හැදුවත් කොතනකදී හරි එළියට එනවා චාවර.
2: තේරෙනවා ඒක නේ?
1: ඔව් ඒක සමහර තැන්වල තේරෙනවා. ඒ සමහර අපි
2: ලයිව් ස්ට්‍රීමෙන් තේරෙනවා නේද?
1: ලයිව් ගෙටන මිනිස්සුත් සමහර කයට මම ඉන්නේ UK කියලා එන්නේ හරිද? UK කියලා ආවට පස්සේ ටික වෙලාවකට පස්සේ තමයි මේ අර හැසිරීමේ අගේ උපරිමයට යන උපරිම ගිහලා 100,000ක් විතර යන්නේ.
2: UK නෙමෙයි වනාන්තරේ ඉන්නවා කියලා තේරෙන නේද?
1: එහෙම ඇවිල්ලා ඉතින් අන්තිමේදී එහෙම මැසේජ් එහෙම දාලා යනවා. හොඳයි ඉතින් ජය වේවා සුබ දවසක් කැමොටම මේ අපි යන්න හදන්නේ අද වැඩසටහන නිමා කරලා.
2: අපි ඉතින් අදට යන්න සමයි ලෑස්ති වෙන්න. යන්න කලින් ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය ගැන.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ගැන තමයි මතක් කරන්න ලෑස්ති වෙන්නේ. රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් වෙනස් කරගන්න හැබැයි බල බල කී කී ඉන්න බෑ. රුපියල් 40ක් අරගෙන අද සම්පත ගන්න ඕනේ. දැන් මේකට හැබැයි වැඩිපුරම මහජන සම්පත තමයි ගන්න වෙන්නේ. මොකද මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපුවොත් තමයි අද සම්පත ජයග්‍රහකයෙක් විදියට ඔයාව තෝරගන්නේ.
2: ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් වගේම අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනාගෙන තව සෙසු තෑගි දිනාගන්න මතක තියාගන්න. හොඳට අද වියදමට අද සම්පත ලොතරැයි තමයි ඔයාලඟ ඉන්නේ. කාටවත් ණය වෙන්න ඕනේ නැහැ, බය වෙන්න ඕනෙත් නැහැ නේද? මොන හරි තියෙන දේවල් උකස් කරන්න ඕනෙත් නැහැ, නිකන් රීවිනස් දාන්න ඕනෙත්
1: නැහැ.
2: වඩ දින හොඳම අවස්ථාව ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි පත් වැඩි වැඩියෙන් ගන්න.
1: ඒ වගේම තමයි ඔයාට හදිසි අවශ්‍යතාවයක් වුණොත් එහෙම හදිසි අවශ්‍යතාවයක් කියන්නේ හිටපු ගමන් චාමර අපිට ඔළුව කැක්කුම එහෙම හදනවානේ දරා ගන්න බැරි විදියට. සමහර වෙලාවට වැඩ කර කර ඉඳුණත් ඔළුව කැක්කුමක් එන්න පුළුවන්. ඒ වෙලාවට ඉතින් කරන වැඩ ටිකවත් කරගන්න බෑ. සමහරකට චාමර අද දවස වෙන්න පුළුවන් වාගේ විශේෂම දවස. ඒ වෙලාවෙත් ඔළුව කැක්කුමක් කොහෙවත් නැති විදියට එන්න පුළුවන්. ඔළුව කැක්කුම කියලා කියන්නේ අපේ වැඩ ටික ඔක්කොම එහෙම් පිටින්ම නවත්තන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා වැඩ නවත්තන්න නෙමෙයි, ඔයා ඔළුව කැක්කුම නවත්තන්න ඒකට මෙල් ඩෝල් ගන්න. මෙල් ඩෝල් ඉක්මනට මට සහනය ගන්න පුළුවන්. මොකද ඒක පැරසිටමෝල් විශේෂයක්. ඉක්මනට මොළුවක එක්කම අඩු කළා අපෝ යථා තත්ත්වයට ආවා අරගෙන වාගේ වැරටික් කරගන්න ඔළුව නිදහස් කළ දෙනවා.
2: අනිවාර්යෙන් ඔෆිස් එකේ පර්ස් කියන්නේ තමන් ළඟ හැම වෙලාවකම තියාගන්න. පර්ස් එකේ පොකට් එකේ හැම වෙලාවකම තියාගන්න ඕනි මෙල් ඩෝල් කාඩ් එකක්. හරි, ඒක න මතක් කරමින් එහෙනම් ඉතින් අදට වැලට ඉවර කරලා යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
1: ඔව්. අපි හරන් අතට ගිහින් ගෙන් අංගාපෝ හෙට උදේ හරියටම හත වෙද්දි ද වෙල්කම් ෂෝ ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයාව හම්බ වෙන්න එනවා. එතකන් පරිස්සමට ඉන්න. සුබ දවසක් හැමෝටම.
2: ජය වේවා මංචාමර.
1: මම නිපුනිකා.

0: විග්‍රහය
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: 89.1 89.3
6: Supreme Radio
5: මගේ හඬ මගේ රට
7: අයිබෝවන් සුබෝදෑසන කලුත් පැයක් වෙලාව මතක් කරන්නම් උදේ 10:00 දැන් වෙලාව.
8: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

89.1 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

0: කන්දක් නගිනකොට මහන්සි තමයි. හැබැයි උඩටම ගියාම පෙනෙන දර්ශනය ඒ හැම මහන්සියකටම වටිනාකමක් ගේනවා. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
0: සියයක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
0: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: නොරැවටෙන්
1: අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 16යි.
2: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැප්පෙනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
3: Back to back, Sindhu Ahanna.
6: Let's go.
2: Every weekday at 4 PM, in Port Town, with Ashi Ali.
1: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
7: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ උඹර උකස් තියලා තිබුණා. ඒක උකස් අරව ගන්න ඕනා. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 4ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා මුණුබුරයි මායි නෝනා. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩි විලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එක කරනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් తీවර වෙන බොහොම සතුටින් ගන්නවා පස්සේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටියටේ NLB තනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: Welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
4: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මගට ගෙනත් කවලා යන්න.
5: ඒ කියන්නේ වාහනේ නෙවෙයි. හැම වෙලාවෙම නවත්තන්න.
4: ඊනෙම මේ වෙනල්ලා මේ පොව්වල යන්නේ.
5: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
4: ශ්‍රී ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින්. දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමන.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට welcome show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: අසුනවයයි එකෙන් අසුනවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 180
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
4: පිටරට උදවිය මය හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
1: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: ලෝකයේ තවත් දවසකට අවදි වුණා ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The Welcome Show.
3: iBooks උදෑසනක වෙලා උදෑසන හතයි.
5: Supreme Radio The Welcome Show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
5: The Welcome Show.
3: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: Meltol හිස රදය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio. Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රට
1: කන්දක් නගිනකොට මහන්සි තමයි. හැබැයි උඩටම ගියාම පෙනෙන දර්ශනය ඒ හැම මහන්සියකටම වටිනාකමක් ගේනවා. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක 3ට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක 3යි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා තමහර දන්සල් කොච්චර දෙනවද කියනොනම්

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සමුරුමලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 1082 ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම The Welcome Show අහන්න
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඉවතලන ප්ලාස්ටික් වීදුරු බඳුන් බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512
2: ඉන්න

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
2: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: I burst the bodas and I can allow with us on a hundred.
4: Supreme Radio the welcome show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: 89.1 89.3
9: Supreme Radio.
8: මගේ හඬ මගේ රටේ

0: දැන් වෙලාව දහවල් 12යි. 89.1න් 89.3න් ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රට.
2: කන්දක් නගිනකොට මහන්සිය තමයි. හැබැයි උඩටම ගියාම පෙනෙන දර්ශනය ඒ හැම මහන්සියකටම වටිනාකමක් ගේනවා. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා,
3: පහසු වෙලා,
4: තෑගි පැඩි වෙලා,
3: අංක එකයි ලග්න එකයි
4: සියයක්ම ඔබ යටි,
3: අංක දෙකක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ,
3: අංක දෙකයි ලග්න එකයි
4: 2500ක් අතේ, අංක තුනට
3: 50000,
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ
1: Back to back, Sindhu Ahanma.
4: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Aashi Ali. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: I burst the bodas rakawala udasana hada.
4: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස්ටේන සම්මේරෝ දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස්ටේන නුවර පාල කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඩෙංගු නිරෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබලේස සීන්සි ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංචන නාමපූර්දැන් අනර්ගනිමාවකින් බෙල්ලං ඉල පන්සලසල ඔප්නිම් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01 12 739 180 ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පෑතුන
2: දන්සල් කියලා කියන හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. සමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මගට ගෙනත් කවලා යන්න.
3: ඒ කියන්නේ වාහනේ නෙවෙයි. හැම වෙලාවෙම නවත්තන්න.
2: දීනෙම මේ වෙනල්ලා මේ පොව්වල යන්නේ.
3: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
2: ශ්‍රී ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින්. දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමනවා.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහා ධන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: 89.1 89.3 Supreme Radio

0: නොමවතින සිින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ්මේ.
1: දහල හිතවතු වෙලාවදවල්ල එකයි විනාඩි හතයි ෆිමසුන වේදශම එකෙන් අසුන වේදශම තුනෙන්වාමේ හගෙනන්නේ සුප්‍රීම් රඩියෝ ලංච් බ්‍රේක් හිතවතුනි. අද ලස්සනම ලස්සන බදාද දවසක්, විශේෂ දවසක්. අද කොහොමත් අපි 70s 80s වල මේ 70 දශකේ 80 දශකේ අපිට ඇහෙන්නට ලැබුණු මේ තාමත් අපි යහන එව ග්‍රීන් සින්දු සෙට්ටකම් අපි ලෑස්සි කරගෙන තියෙනවා. ඉතින් දවස පුරාවට අද ක්ලාසික් වයිබ් එකක්, සමහර කට්ටියට නොස්ටැල්ජික් වයිබ් එකක් නේ. අපේ අංකල්ලා ආන්ටිලට එහෙම සෑහෙන අතීතයක් මතක් වෙනවා කියලාත් අපිට මැසේජස් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි වැඩේ මේ විදිහට පටන් අරගෙන කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. අද අලුත් මාසයක්, අද අලුත් දවසක්, අද අලුත් මාසයක්. ජූලි 1 වෙනිදා හිතවතුනි 7 වෙනි මාසය ඔෆීෂියලි අපි ආරම්භ කරලා තියෙනවා. මේ අවුරුද්ද 2026 අවුරුද්දේ මාස 6ක් අපි ආවර කරලා තියෙනවා. හරි සතුටුයි නේ. කල්පනා කරලා බලනවා මේ අවුරුද්දේ මොනවද කරගත්ත කියලා, වාගේ ජීවිතේට මොන වගේ දේවල් එකතු කරගත්තේ, ජීවිතේ මොන මොන වගේ වෙනස්කම්ද සිද්ධ වුණේ, ඔය කොහොම දේවල් සිහියට නගා ගන්න කියලා මතක් කරන ගමන් අපි TikTok live එක පටන් අරගෙන තියෙනවා කියලා මතක් කරනවා. ඉතින් දැන් කියන්න දෙයක් නැහැ, කට්ටිය ඉක්මනට අපේ පැත්තට ඇවිල්ලා තිනවා. අපිත් එක්ක ඉන්නවා නිමාෂ රත්නායක, කුවේට් වලින් නිෂා ඉන්නවා, ඒත් එක්කම අපිත් එක්ක ඉන්නවා අංජුනි ඉන්නවා නවසීලන්ත පැත්තෙන්, මම හිතන්නේ සිරි කුමාර ඉන්නවා. මම හිතන්නේ TikTok live එක ඔන් කරපුව ගමන් ඉක්මනටම යන්නේ සත් සමුදුරින් එහාට නේ. සමුදුරින් එහාට තමයි යන්නේ කෙලින්ම ගිහින් නවසීලන්තේ, ඊට පස්සේ ජපානේ, ඊට පස්සේ කුවේට්, කටාර්, ඊට පස්සේ අබුඩාබි වලින් අපිත් එක්ක ඉන්නවා. අපි වෙබ්සයිට් එක පැත්තෙන් අපි වහගෙන, වාටත් පුළුවන් අපි වහන්න දවස පුරාවට FM 89.1 89.3 අපි වහනවා වගේම අපේ වෙබ්සයිට් එක නුතුවාට අහන්න පුළුවන් කියලා මතක් කරනවා. TikTok live එක පැත්තට ආවොත් ඔයාටම ආව අහන විතරක් නෙවෙයි බලන්නත් හැකියාව ලැබෙනවා කියලා මතක් කරනවා හිතවතුනි. අපි කවීව පිළිගන්නවා බොහොම ආදරෙන්. රෂ් ඉන්නවා අපිත් එක්ක, ඒත් එක්කම ජපනීස් හරි කොරියන් හරි චයිනීස් හරි අකුරු ටිකක් දාගෙන කවුරු හරි ඉන්නවා. එයි නම කියව ගන්න මගේ දක්ෂතාවය මදි නේ. ඉතින් කවුරු හරි නම කියන්න, එතකොට අපිට නම කියන්න පුළුවන්. කෝල් කරන්න මේ පැත්තට 0112 510 510, එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 0718 893 893 මේ පැත්තට වට්ස්ඇප් හරහා පණිවිඩයක් යොමු කරන්න. විශේෂ ඉල්ලීමක් තියෙනවා නවසීලන්ත පැත්තෙන්, සීතල නවසීලන්ත පැත්තෙන් අපෙන් අහලා තියෙනවා සුනිල් පෙරේරා මහත්තයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද මැක් මල්ලී කියලා. පුළුවන් අක්කේ. අතමිට කාසි නැතත් අපිට මොකදනේ, අතමිට කාසි නැතුනහම මොකද වෙන්නේ? ඉතින් දැන් නේද ඉතින් ඔය තමයි තීරණය කරන්න ඕනේ. අපි වැඩේ පටන් ගන්න වැඩි යනකම්න් තියෙන වෙලාවදවල් 1:10 ටිකට මහගෙන ඉන්නවා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් කියලාත් මතක් කරනවා.

0: කන්දක් නගිනකොට මහන්සිය තමයි. හැබැයි උඩටම ගියාම පෙනෙන දර්ශනය ඒ හැම මහන්සියකටම වටිනාකමක් ගේනවා. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
0: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
4: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මඟටගෙනත් කවලා යන්න.
6: ඒ කියන්නේ වාහනේ නෙවෙයි. හේව බැලනවා වත්.
5: දීනේම මේ වෙනල්ලා මේ පොව්වල යන්නේ.
6: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
5: ශ්‍රී ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින්. දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමන.
7: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
8: පෙරලිකාර සඳුදා.
9: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
8: සුවබර අඟහරුවාදා.
10: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
8: හැඩකාර බදාදා.
11: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
8: රසපිරි බ්‍රහස්පතින්දා.
12: මුලින්ම කරන්න ඕනේ සෞටික තෝදලා පෙරන
0: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
0: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
13: සුවඳ දැනෙනවා.
7: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
0: සතියේ දිනවල රාත්‍රී 7ට
14: අනුග්‍රහය
15: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: 89.1 89.3 Supreme Radio.

0: අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ අද මගේ රට නොනවතින සිංදු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේක්
1: වෙලවදවල් එකයි විනාඩි 25යි. හිතවතුනි හිනාවෙන්න එතකොට තර වෙන්නේ. ඉතින් දැන් අපේ කුවේට්ටුල ඉන්න කට්ටිය කියනවා මේ තර වෙන්න දෙයක් නෑලු, තර වෙලාලු ඉන්නේ. දැන් මේ ෂේප්ලු තව hina වුණොත් එහෙම තව වැඩි වෙයිලු. ඉතින් එහෙම තමයිනේ. දැන් ඇත්තටම මේ කතාව ඇත්ත. දැන් මේ සින්දු වල තියෙන හැම දෙයක්ම ඇත්ත. මම කියන්නේ මේ 70 දශකයේ ඊට පස්සේ 80 දශකයේ සින්දු අපි අහනකොට මේ සින්දු වල තියෙන බොහෝ දේවල් නෙමෙයි ගොඩක් දේවල් ඇත්ත. නේ දැන් බලන්න hina වෙලා සතුටුකින් ඉන්නකොට ඔයාලට වෙනසක් තේරෙන්නේ නැද්ද? ප්‍රශ්න තියෙනවා. ඉතින් කොයි කාටද ප්‍රශ්න ඇත්ත කියන්නකෝ. hina වෙලා සතුටින් ඉන්නකොට අපේ ශරීරය වෙනස් වෙනවා නේ. අපි ලස්සන වෙන්න පටන් ගන්නවා. ඔයා එන්න TikTok live එක පැත්තට. ඔයාට හිතේ කොනක හරි පොඩි හරි දුකක් තියෙනවා නම් එන්න අපේ TikTok live එක පැත්තට නේ. දවස පුරාවට අපේ programs වලට live බලන්න පුළුවන්. අපි follow කරලා තියාගන්න. එතකොට ඉක්මනට අපි live ආපු ගමන් ඔයාට notify වෙනවා. ඒ විතරක් නෙවෙයි, දවස පුරාවට famous 90.1 93.3 Supreme Radio

ඉන් ඒ මහන්ගන්න කට්ටිය අපිට කතා කරනවා. අපිට කතා කලා කැස්බෑවෙන් අපේ සමන්තයි හැමදැයි වගේ අපි සද්දට හගෙනන්න සමාරකට්ටිය අපිට කතා කරනකොට ඒගුල අපිට කියන්න දෙයක්න අපි වහන්ගන්නෝගල අපි හෙලෝ කියපුකම අපිට අනිපත්තෙන් අපේ දැන් මේ පලේවෙන සිින්දු සද්දි රහෙන. ඉතින් බලන්න අපිට හරිම සතුරු වියතකොට සමහරලාට ඒගුලු කියන කැහෙන්න දැන් අපිට කළුතුරින් කළුතුරින් මේ වස්කඩුවෙන් දේශාන් කතා කරද්දී දේශාන් අපේ සුප්‍රීම් රේඩියෝ එක දාන් ඉන්න සද්දේ අපිට ඇහුණ අපේ ෆෝන් ලයින් එකට. ඉතින් හරිම සතුටුයි. ඉතින් අපි ආවත් එකතු කරගන්නවා කළුතුරින් කැලුම්වත් එකතු කරගන්නවා බොහොම ආදරේ. නිෂා ඉන්නවා අපිත් එක්ක, නිමාෂ රත්නායක ඉන්නවා, හන්සන් ඉන්නවා, සිරි කුමාර ඉන්නවා, ඒත් එක්කම කවි අපිට gift එකකුත් දීලා දිනවා. Thank you so much කවි. කොහොමද මොකද වෙන්නේ? ඉතින් අපි ලන්ච් බ්‍රේක් තමයි වා මේ විදිහට අහගෙන ඉන්නේ නේ. දැන් තාමත් කට්ටිය කතා වෙන්නේ දන්සල් ගැන නේ. දැන් මෙහෙමයි, දැන් දන්සල් ගැන මෙහෙ අපේ කට්ටිය කතා වෙනකොට පිටරට ඉන්න කට්ටියට ඇත්තටම පොඩි ජෙලසි ගතියක් ඇති වෙනවා, ඇති පොඩි ඊර්ෂ්‍යාව. මේ දන්සල් ගැන අපිට තමයි නැත්තේ, අපි වැඩ ගණන් ගන්න එපානේ. අපි ප්‍රාර්ථනා කරන ඕගොල්ලොන්ට තායි පාරක් නේ, ඔය තීන ඔක්කොම හැබෑ කරගෙන ඇවිල්ලා නේ නේ දන්සල් වයිබ් එක භුක්ති විඳින්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විහිළුවට කියන්නේ නේ, අපි දන්නවා හැමෝම වෙනුවෙන් තමයි ඕගොල්ලෝ වැඩ කරන්නේ නේ, මේ නැත්තම් කියලා දාලා තිනවා කුවේට්ටුල ගැට්ටි. ඉතින් හැමෝටමනේ දන්සල් කියලා කියන්නේ වෙනම වයිබ් එකක්. අර අපේ චාමරයියා නිපුණිකාක්කේ ලස්සනට එක කියලා දුන්න වීඩියෝ එකකින් ඔගොල්ලෝ ගිහින් බලන්න අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් වලටනේ. අපේ ලංකාවේ මිනිස්සු හරිම පරාර්ථකාමී, හරි අමුතු මිනිස්සු කොට්ටාසයක්නේ. ඒ නිසා මේ යන්න අපේ ඒ වගේ වීඩියෝ ගොඩක් තියෙන ඒවත් බලන්න කියලා මතක් කරන ගමන් අපි යනවා එවර්ග්‍රීන්. අර කලින් කිව්වා වගේ දැන් මගේ කටේම තියෙන එවර්ග්‍රීන්, ඒ කියන්නේ ඒ තරම් අපිට සින්දු, අපිට ඕනම දුකකදී සතුටකදී අපිට අහන්න පුළුවන් සින්දු නිර්මාණය කරපු කෙනෙක් තමයි මිල්ටන් මල්ලවරච්චි මහත්තයා කියලා කියන්නේ. ආසම සින්දු වලින් එකක් තමයි මිල්ටන් මහත්තයාගේ මේක, නිල්ල නගන. අපි මේක විශේෂයෙන් දෙනවා මේ රට ඉන්න අපේ යාළුවන්ට.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822
2: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
1: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
2: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රස්ටේන සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කෆේ විත් නිමේෂා
8: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
1: I work සුබදාසනක බලව උදෑසන හන්න.
7: Supreme Radio the welcome show.
8: සතිය දවස් පහේම උදේ 7ට.
7: The welcome show.
1: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: Meltol හිස රතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: 89.1 89.3
7: සුප්‍රීම් රේඩියෝ
8: මගේ හද මගේ රට
12: නොනවතින සින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේක්
13: වෙලවදවල එකයි විනාඩි 49යි හිතවතුනි විනාඩි 50ක් වෙන්න යන්නේ. ඉතින් අපි ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එක අදට අවසන් කරන්න තමයි හිතවතුනි යන්නේ. ඉතින් හෙටත් හරියටම දවල් 12 වෙද්දී අපි එනවා ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එක අරගෙන. මේ ලස්සනම ලස්සන සින්දු ටිකක් ඔයාලට අහන්න පුළුවන්. අද දවස් පුරාවට ඔයාලට 70 දශකයේ 80 දශකයේ 90 දශකයේ සින්දු අහන්න පුළුවන්කම ලැබෙනවා. ඒතක මතක් කරන්න ඕනේ මේ දියුළු පිටින් netම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් ගොඩාක් දාලා තිබුණා. ඒවත් බොහොම ආදරෙන් මතක් කරනවා. ඒතක මතක් කරන්න ඕනේ ඉෂු කියලා දිනව විශ්වකත් තියෙනවා කියලා විශ්වකණන් කියලා නෑ කොමර ඔන්න ඉෂුව කාටරි විශ් කරනවා. ඉතින් ඒවත් අපි බොහොම ආදරෙන් ඉක්තු කර ගන්නවා. ඉතින් ඉස්සලා ප්ලෑන් එකක් තියෙන්නේ මේවා දැන් කට්ටිය බඳිනේව ගැන කතා කරන TikTok live එක වෙද්දී සෑහෙන්න වෙනස් වෙනස් මාතෘකා තමයි සාකච්ඡාවට බඳුන් කරන්නේ අපේ කට්ටිය. එහෙනම් ඉතින් යන්න තමයි හදන්නේ. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. සින්දු කැෆේ අරගෙන නිමේෂ ඇවිල්ලා තියෙනවා දොර ගාවටම. මේ live එකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මතක් කරන ගමන් අපි යන්න තමයි හදන්නේ. අපිත් එක්ක TikTok live එකේ ඉඳපු හැමෝටම බොහොම බොහොම ස්තුතියි හිතවතුනි. Thank you so much. Thank you very much. ඒත් එක්කම අපිව website එකෙන් අහගෙන ඉඳපු, radio එකෙන් අහගෙන ඉඳපු හැමෝටම බොහොම ස්තුතියි. අපි යනවා හැමෝම අරගෙන සිංහල රජකාලි පැත්තට. එහෙනම් සිංහල රජකාලිට ගිහින් එන්නම් හිතවතුනි. සුබ දවසක් මං මැක්.

0: good afternoon දැන් වෙලාව දවල් 2යි
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා සබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

0: දවල් දෙකයි විනාඩි පහයි දැන් වෙලාව. අයිබෝවන්, ගුඩ් ආෆ්ටර්නූන්. ඉතින් ඔන්න අලුත් මාසයක් නේද? ජූලි මාසෙ පටන් ගත්තා. හත්වෙනි මාසේ ජූලි මාසේ පළවෙනි දවස තමයි අද බදද දවසේ. සමනද විදිහට අපේ කැෆේ එකේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හහා පුරා කියලා. ඔන්න පුතේ අවුරුද්දේ මාස 6ක් මෙහෙම නැත්නම් අවුරුද්දෙන් හරි අඩක් මේ වෙනකොට ගෙවිලා ඉවරයි 2026. තව භාගයක් අපිට ඉතුරු වෙලා තියෙන අපේ ජීවිතේ හීනවලට යන්න, අපේ ජීවිතේ ටාගට්ස් වලට යන්න, අපේ ජීවිතේ ගෝල්ස් වලට යන්න තුනම එකයි. ඉතින් ඔන්න හිතන්න එපා පහුගේ දේවල් ගැන හිත හිත වරි වෙන්න එපා, කාලේ නාස්ති කරන්න එපා. දැන් වුණ තව මාස 6ක් ඔයාට ලැබිලා තියෙනවා. මේ මාස 6 පුළුවන් උපරිමෙන් ඔයාට පුළුවන් විදිහට උපරිමෙන් මහන්සි වෙලා වැඩ කරලා වගේ හීන වලට ගෝල්ස් වලට යන්න ඔයාට පුළුවන්. හරි, ඉතින් ඔන්න දැන් මගේ ගෝල් එකට තමයි මම යන ලෑස්ති වෙන්නේ. මගේ ගෝල් එක තමයි හැමදාම සති දවස් 5ම දවල් දෙකේ ඉඳලා හවස 4 වෙනකන් රසබර කතා වාට කියන එක. ලස්සනම ලස්සන සින්දු ගොඩක් වාට දෙන එක. ඇත්ත වශයෙන්ම මේක මගේ ගෝල් එක නෙමෙයි, අපේ ප්ලේලිස්ට් එක දාන අපේ ගයංගයි ගෝල් එක තමයි. එහෙනම් ඉතින් මෙතන ලස්සනට ඒ ටික මම ගඩබල කරලා දෙනවා ඉතින් ඔයාට. නේද? ඉතින් එක තමයි මගේ ගෝල් එක. ඉතින් මගේ ගෝල් එකට මම මේ වෙනකොට ගිහිල්ලා ඉවරයි. හැබැයි ඉතින් දැන් අද දවසේ වැඩි ටික කොහොමද බැලන්ස් කරගන්න ඕනේ හවස 4 වෙනකන් මේ බෙදට කෝල් එකක් දෙන්න 0112510506 එවනතන් 0217898993 WhatsApp message එකක් එවන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්නත් ඔයාලට පුළුවන්. ඒත් එක්කම තව චූටිම වෙලාවකින් මම එනවා TikTok live එකක්. ඉතින් ඔයාලට මතක් කරනවා අපේ TikTok live එක පැත්තට එන්න කියලා. එහෙනම් ඉතින් ඔන්න සුපුරුදු විදියට කැෆේගේ වැඩ ටික පටන් ගන්නවා අපි සින්දුවකින්ම අහගිරින්න හවස 4 වෙනකන්. දවල් 2 විනාඩි 7 දැන්. මනි මෙෂා
1: සින්දු කැෆේ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: කන්දක් නගිනකොට මහන්සි තමයි. හැබැයි උඩටම ගියාම පෙනෙන දර්ශනය ඒ හැම මහන්සියකටම වටිනාකමක් ගේනවා. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ උසස්මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: එන්න පියල් 40ක දිනුම් අවස්ථා ආත්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලී කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට ගන්න සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
4: පිටරට උදවිය මය හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: ලොව සුන්දරතම පාරාදීසේ
6: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
0: travel with supreme
6: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න.
8: අසු නවයයි එක. අසු නවයයි තුන.
0: Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දවලවතවල් දෙකයි වෙනාඩි 30යි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත් ගොඩ, චාර්ලික බ්‍රාස්ටීන, සර්වේරෝ, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටීන නුවර පාර කිරිපත් ගොඩ.
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා.
6: බොරු කියනවා ඉතින් ඒ වartifactId උඹලට බොරු කියන්න බෑනේ.
7: Back to back, Sindhu Ahanma.
8: Let's go.
9: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
10: The Welcome Show.
11: Ahena Ahana Katha Athara, Rasa Katha Ahena Paya Thuna.
12: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම්, අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මගට ගෙනත් කවලා යන්න.
1: ඒ කියන්නේ වාහනේ නෙවෙයි, හැම පැනලා නවත්තන්නේ.
12: දීනෙම මේ වෙනල්ල මේ පොව්වල යන්නේ.
1: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
12: ශ්‍රී ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින්. දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමන.
13: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
10: The Welcome Show.
14: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
15: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
14: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3 Supreme Radio Supreme Radio Supreme Radio Maki Hande Maki Rata

දවල් දෙකයි වෙනට තිස් හයයි දැන් වෙලා ව ඉතින් ඔන්න අලුත් නිවේදනයක් එහමනතන් අලුත් නිවේදනයක් නෙවෙයි ඉතින් ඇත්තම නේද අලුත් කතාවක් ගැන තමයි ඔයාට කියන ලෑස්ති වෙන්නේ ඔන්න රසකතා ටික කියන්න පටන් ගන්න යන්නේ හරි ඔන්න මේ අපේ රටේ ජනප්‍රිය නිළියක් තමයි ශලිනි තාරකා කියලා කියනවා නේද ශලිනි තාරකා ලොකු මේක ඇවිල්ලා යාකේ ටර්නින් පොයින්ට් එක එහෙම නැත්නම් යාගේ ලොකු ජයග්‍රහණයක් වෙන්නත් පුළුවන් අපේ රටේ ජනකාන්ත සහ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන ශලිනි තාරකා ඔන්න අධ්‍යක්ෂණය කරන පළවෙනි කුරුතු ෆිල්ම් එක තමයි ප්‍රේමියේ කියලා කියන්නේ ඉතින් මේක සිංහල චිත්‍රපටයක් මේ චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තමයි තියෙන්නේ ඉතින් ඇය මේ සමගින් ප්‍රධාන චරිත රඟපානවා ඇයත් එක්කම දර්ශන් තවරාජ සහ දනුක දිල්ෂාන් ඒත් එක්කම චිත්‍රපට සහ පුංචි තිරයේ නිර්මාණ රසකින් ප්‍රේක්ෂකයන්ගේ ජනාදරය දිනාගත් ශලිනි තාරකා සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන පළවෙනි අවස්ථාව වන්නේ මේ අවස්ථාව ඒකයි මම කලින් කිව්වේ ඇගේ කොළදොල් චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි මේ ප්‍රේමියේ චිත්‍රපටය කියලා. ඉතින් මේ ප්‍රේමියේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මාලන් ෆ්‍රාන්සිස් විසින් ෆිල්ම් එකේ වැඩ කටයුතු මේ වෙනකොට පටන් අරගෙන තියෙන නිසා අපිට බොහොම ළඟදී නුදුරේදී ශලිනි තාරකාගේ ප්‍රේමියේ චිත්‍රපටය බලා ගන්න පුළුවන්. ඔනක තමයි ඉතින් අලුත් නිවුස් එක අපේ ශලිනිගේ අලුත් වැඩක් ගැන. එහෙනම් ඉතින් ওই කතාව ඔය විදිහට මතක් කරගෙන මේ පැත්තට එන්න ඕන විදිහට මම චුට්ටක් මතක් කරන්න. 01212510510ට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. එහෙම නැත්නම් 0718893 WhatsApp message එකක් ඉවරත් ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. ඒ වගේම මේ වෙලාවේ මම TikTok live එකක් ඇවිල්ලා තියෙන නිසා ඔයාලට පුළුවන් අපේ live එක පැත්තටත් එන්න. එහෙනම් ඉතින් හැම පැත්තෙම එන්න කියලා මතක් කරගෙන මම යනවා සින්දුවක් අහන්න. දෙකයි විනාඩි 38යි දැන් හවස 4 වෙනකන් මම මෙතන.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දවල් දෙකයි විනාඩි 45යි දැන්
2: වාර්තාපිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01.2.739.180
4: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
1: I burst the bodas and I can well over there on a hundred.
5: Supreme Radio, the welcome show.
3: Satya Davas Pahima, Ude Hatata.
5: The welcome show.
1: Anugrahaya.
2: Vartha Pita Vartha, Tabane Koti Ate, NLB, Tanadithane, Lutraye, Rupyal Koti, Dahatuna, Name Ate, Ikma Wood, Devanta, Supiritya, Galabadi, Rate, Sangvardhane, Devanta, Shaktiak, Vimin, Obat, Tinava, Ratat, Tinavan, Jati, Mahatana, Sampata, Tanadithane, Viladikan, Obat, Koti, Pajaku, One.
6: Ravina Takshanayin. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3

දවල් දෙකයි වනාඩි පනහයි දැන් වෙලාව. ඉතින් ගොන්න තවත් ඉස්සරහට එන්න තියෙන අලුත් වැඩක් ගැන තමයි මේ වෙලාව වාට කියන ලෑස්ති වෙන්නේ. With Love කිව ගමන් අපිට මතක් වෙන්නේ right With Love කියන අර කොලිවුඩ් ෆිල්ම් එක නේද? ඔන්න ෆෑන්ස්ට සුබම සුබ ආරංචියක් තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. ඉතින් මේ With Love කොලිවුඩ් චිත්‍රපටයේ සිංහල ප්‍රතිනිර්මාණය වැඩ කටයුතු මේ වෙනකොට ආරම්භ වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වෙන එදෙකම සටන් ශිල්පියෙක් වෙන සේනක විජයසිංහ විසින්. ආදරෙන් විදිහට තමයි මේ ෆිල්ම් එක නම් කරලා තියෙන්නේ. ආදරෙන් තමයි මේ ෆිල්ම් එකේ නම. ඉතින් මේ චිත්‍රපටයේ අපේ රටේ ජනප්‍රිය නළු නිලියන් රසක් රංගනෙන් එක්වන්නටත් නියමිත වෙලා තියෙනවා. මීට කලින් ජනකාන්ත ටෙලි නිර්මාණ රසකට එකතු වෙච්ච සේනක විජයසිංහ මහත්මයා බෑකන්ද වලව්ව සුරන් කෙරෙල්ලේ සනසුරු මාරුව ඇතුළු චිත්‍රපටවලටත් රංගනෙන් දායක වෙලා තියෙනවා. ඉතින් මේ දැන් මේ තමිල් ෆිල්ම් එක ගැන චුට්ටක් කතා කරන්න. තමිල් කන්නක කොලිවුඩ් මේ ෆිල්ම් එකේ ඉන්නේ අනස්වර රාජන් එක්ක අභිෂන් තමයි මේ ෆිල්ම් එකේ රංගනෙන් එකතු වෙන්නේ. With Love ෆිල්ම් එක මේ මෑත කාලයේදී දමිළ සිනමාවේ හරිම ජනප්‍රිය රොමැන්ටික් කොමඩි චිත්‍රපටයක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් මේ With Love සිංහල චිත්‍රපටයේ මේ With Love සිංහල ප්‍රතිනිර්මාණයට අමතරව සටන් ශිල්පය හා බැදිශ්ව තවත් සිනමාපට කිහිපයක් සඳහාම සේනක විජයසිංහ මහත්මයා මේ දවස්වල එක් වෙලා තියෙනවා කියලා තමයි ඉතින් අපිට නම් ආරංචි වුණේ. ඔන්න එහෙනම් ඒ වැඩත් හරි නේද? ඔන්න අපේ කට්ටියට එහෙනම් With Love කොලිවුඩ් ෆිල්ම් එකේ සිංහල ෆිල්ම් එකත් ඔන්න ඉස්සරහට බලා ගන්න පුළුවන්. Stay tuned. Right, ඒත් එක්කම තව දෙයක් වැඩ මතක් කරන්න ඕනේ. වෙන මොකුත් නෙමෙයි, කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දාන්න, මේ ලයිව් එකට එන්න අනේ එන්න, මම බලන් ඉන්න ඔයගොල්ලෝ එනකන්. නේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ, මම ඉතින් ආයෙසරක් මතක් කරා. Right, අපි යනවා සිංහලක් අහන්න. දවල් දෙකයි, වෙනාඩි 52යි දැන් වෙලා.

89.1 89.3 Supreme Radio.

0: හවස තුනයි වෙනඩිය අටයි දැන් වෙලාව හවස තුනයි කියලා කියන්නේ තුනේ පෑය කියලා කියන්න ඉතින් අපේ සිදු කැපේ අන්තිම පෑය ඉතින් අන්තිම පෑය පටන් ගත්ත ගමම්ම මගේ ප්‍රථම රාජකාරිය තමයි අපේ ටික්ටොක් ලයිව් එකේ ඉන්න අපේ යාලෝ සෙට් එක මතක් කරන එක. ඉතින් ඔන්න බලමු අද ලයිව් එකේ කවද පළවෙනි කමෙන්ට් එක දැම්ම කියලා. ෂමෝ තමයි දැම්මේ පළවෙනි කමෙන්ට් එක. ඔන්න ෂමෝ එයාව ගොඩක් ආදරේ මම ඊළඟ සින්දුවට එකතු කර ගන්නවා. ඒ වගේම අපේ ඩිලන්ස් ඉන්නවා, ගිල්ෂාන් ඉන්නවා, චින්තක ඉන්නවා. චින්තක ඔන ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. ඒත් එක්කම රෝමා ඉන්නවා. රෝමා කියලා තමයි දාලා තියෙන කුවේට් වලින් අපේ රෝමා ඉන්නවා. රෝමාවත් ඔන්න එකතු කර ගන්නවා ඊළඟ සින්දුවට. ඒ වගේම දුෂාන් ෂාන් ඉන්නවා. දුෂාන් ඔන ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. රාජ් හයි කියලා මෙසේජ් එකක් කියලා තියෙනවා. හයි. ඒ වගේම තව කවුද ඉන්නේ? චන්දන ඉන්නවා. චන්දන ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. ඒ වගේම වෙරෝනිකා ඉන්නවා. ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. සුපුරුදු විදිහට හින්දුමින් අපේ සාශපිත් එක්ක එකතු වෙනවා. ඔන්න සාශාවත් ගොඩක් ආදරෙන් මම ඊළඟ සින්දුවට එකතු කර ගන්නවා. ඒ වගේම අපේ නවංජනා මාතරෙන් අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම සුරේෂ් මధుරංග ඉන්නවා. සුරේෂ්ණ ඔයාව තිරක සින්දුවට මම එකතු කරගන්නවා. ඒ වගේම නිකෝල ඉන්නවා. අපේ ශලින් දි සිල්වා ඉන්නවා. ශලින් ඔන ඔයාවත් මතක් කරා. ඒ වගේම යෂ් ඉන්නවා කොළඹ වලින්. හයි යෂ්ණ ඔයාව තිරක සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනේ. මදුෂාන් ඉන්නවා. මදුෂාන් ඔයාවත් මතක් කරන්න ඕනේ. රමේෂ් වීරසිංහ විශේෂයෙන් ඔයාවත් ගොඩක් ආදරේ මම එකතු කරගන්නවා රමේෂ්. ඒ වගේම ජීව මෙසේජ් එකක් එවර තියෙනවා නූඩ්ල්ස් කෙල්ල කියලා. ඔය කොණ්ඩේට තමයි එම කියන්නේ. රයිට් ඕකේ ජීවෝ ඔන්න ඔයාවත් ඉරක සිද්දට ගොඩක් ආතරේ මම එකතු කරගන්නවා. ඒ වගේම ජා ඇලින් අපේ දේශාන් ඉන්නවා. දේශාන් ඔන ඔයාවත් මතක් කරා. ඉන්දික ඉන්නවා. ඉන්දික ඔන ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම තව කවුද ඉන්නේ කියලා තමයි මේ හොයාගෙන හොයාගෙන හොයාගෙන යන්නේ. සවුත් කොරියා වලින් අපේ මදු ඉන්නවා. මදු ඔන ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. රූමා රයිට්. රූමා ඔන ඔයාවත් ඊළඟ සින්දුවට මම ගොඩක් ආදරෙන් මතක් කරනවා. චිකා ඉන්නවා. අපේ බිෂු ඉන්නවා. ඉෂාන් සංජුල ඉන්නවා. ඒ වගේම තව කවුද ඉන්නේ? අපේ කඩියවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්න ඕනේ. ඒ වගේම හයි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා සඳු. ඔන සඳු ඔයාවත් මතක් කරා. ඒත් එක්කම සුමින්ද මදුශංක ඉන්නවා. සුමින්ද ඔයාවත් ඊළඟ සින්දුවට මතක් කරනවා මම. ඒ වගේම තව කවුද මේ ඉන්නේ? මේ කට්ටිය තමයි ඉන්නේ. ආකුවෙට් ඉඳලා එකතු වෙන රම්මයාවත් ඔන්න ගොඩක් ආදරෙන් මම මතක් කරනවා. ඒ වගේම මේ බනියා කියලා කෙනෙකුත් ඉන්නවා. නමනම් හරි දන්නේ මම කිව්වා. ඔන්න බනී ඔයවත් මම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ෂේන් ඉන්නවා. හයි කියලා මෙසේජ් එකක් එවලා තියෙනවා. හයි ෂේන්. එතකම නිෂාන් ජේ පෙරේරා. හලෝ. ඔන්න තවත් පෙරේරා කෙනෙක්. මාත් පෙරේරා. ඒක නිසා පෙරේරාට තැන වැඩි විතර. රයිට්. ඔන්න නිෂාන් ඔයත් ඊළඟ සිද්දර ගොඩක් ආදරෙන් මම මතක් කරනවා. හරි. ඔන්න බර්ත්ඩේ විෂස් දෙකක් තියෙනවා. ඉතින් මම ඒගොල්ලන්වත් මතක් කරන්න ඕනේ නේද? විශ්ෂක දෙන්න ඕනේ. ඔන්න මුලින්ම යනවා මම මීගමුවට. මීගමුවෙන් කවුද බර්ත්ඩ් එක සමරන්නේ? එයාගේ නම කියන්න කලින් අපේ gift එක දීලා ඉමු.
1: Wish you a happy birthday. Wish you a happy birthday.
2: Happy birthday to you. Happy birthday.
0: රයිට්. අපේ මේ ගමුවෙන් 20 වැනි උපන්දිනේ තමයි සමරුවේ ගයත්මා විදුසරණි. ගයත්මා ඔයාට වෙරි හැපි බර්ත්ඩේ කියලා ප්‍රාර්ථනා කරනවා. වගේ හිතේ තියෙන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි. හැම බලාපොරොත්තුවක්ම සාර්ථක කරගන්න ඔයාට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සුපර් රේඩියෝ අපේ කාර්ය මණ්ඩලයේ හැම කෙනෙක්ම ඔයාට විශ් කරනවා. ඒ වගේම මේ ගමුවේ මම යනවා කලුතරට. අපේ බිෂු කියමයි මේ විශ්ෂයක මට දෙන්න කියලා කිව්වේ කෑගල්ලෙන් බිෂු. ගවීෂ මල්ලිගේ බර්ත්ඩේ එක කලුතරේ ඉන්න ගවීෂ මල්ලිගේ බර්ත්ඩේ එක තමයි. ඉතින් ගවීෂ ඔන්න ඔයාටත් හැපි බර්ත්ඩේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක කරගන්න ඔයාට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඔන්න මම ඒ වගේම අපේ සුප්‍රීම් රේඩියෝ ෆැමිලියේ හැම කෙනෙක්මත් ගොඩක් ආදරෙන් ඔයාට විශ් කරනවා ගවීෂ. හරිද? රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට බර්ත්ඩේ විශ් දෙකත් අරගෙන නසාර ඉන්නවා. හායි කියන මැසේජ් එකක් කියවලා තියෙනවා. මට යන්න දෙන්නේ නැහැ සින්දුවකටද මේගොල්ලන්. හරි නසාර ඔන්න ඔයාව තිරක සින්දුවට ගොඩක් ආදරෙන් මතක් කරනවා. රයිට්. අපේ පියසීලි අක්කා ඉන්නවා. ගුඩ් ඊවනිං කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. රයිට්. ගුඩ් ඊවනිං. ඔන්න එහෙනම් කච්චියම එකතු කරගෙන දැන් අපි යනවා සින්දුවකට. අම්මේ හති හවස 3 වෙනාඩි 13 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: හවස තුනයි වෙනාඩි 16 දැන්
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
3: සුවබර අඟහරුවාදා
5: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
3: රස පිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
9: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මගට ගෙනත් කවලා යන්න
1: ඒ කියන්නේ වාහනේ මේව බැලලා නවත්තන්න
9: මේව මේ වෙනල්ලා මේ පොව්වල යන්නේ
1: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි
9: ඉතින් ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා ඉතින් දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමන
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show Supreme Radio.

0: පාරක යන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තැලි පැඩි
1: වෙලා. අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 89.3 Supreme Radio.

0: Sindu Cafe.
1: මේ සලකනවනම් අපි හැමෝටම එක වගේ මේ සලකන්න ටික්ටොක් ලයිව් එකේ කට්ටිය විතරක් මතක් කරලා අපි විතරක් මතක් කරන්නේ මතක් කරන්න නැතුව ඉන්න එපා කියලා අපි WhatsApp එකේ කට්ටියයි මට කෝල් කරන කට්ටිය වෙන මට දොස් පවරනවා. ඒක නිසා මේ අවස්ථාව මට කතා කරපු කට්ටියටයි WhatsApp එකේ මාව අහගෙන මට මෙසේජ් කරපු අපේ යාළුවංග තමයි දැන් මේ මතක් කරන ලෑස්ති වෙන්නේ ඉක්මනටම. දැන් අද බර්ත්ඩේ විෂස් ගොඩාක් තියෙනවා. ඒක නිසා මම ඉස්සල්ලාම යනවා බර්ත්ඩේ විෂයකට. රයිට්. මේ විෂයක මට එවන්නේ අපේ කුමාර. බලමු මොකක්ද කියලා. උතුම් මනසත් ගතිවල

එන් පිරි උතුම් මිනිසකු බවදනී උසස් නිරතල තිබූ නමුත් ඔබ ඒවා සිතකට නොම ගනි. ආදරය කරුණා දයා ගුණ හදවතේ පුරවා ගනි. උපන්දිනදා රකීවා අප සවන්තව සමුදු මුණේති. මේ විදිහට අපේ කුමාර විශ්කරන් යාලගේ බොස් කියන බර්ත්ඩේ කියලා තමයි කිව්වේ. සුබ පතනවා කියලා දාලා තියෙනවා ආදරණීය බිරිඳ රශ්මී දියණියන් තිදෙන. ඒ වගේම අකිත් මී රනුත් ඒත් එක්කම හිරුත් මී මහිත රනුත් මී වෙන්න ඕනේ නම ඒත් එක්කම පවුලේ හැම කෙනෙක්වත් අලුබෝ මුල්ලෙන් කුමාර ඇතුළු පවුලේ හැම කෙනෙක්වත් ඔන්න කුමාරගේ බොස්ට විශ්කරන සමන්ත බොස්ට විශ්කරනවා කියලා තමයි මෙසේජ් එකේ වරදී ඔන්න ඉතින් අපිත් විශ්කරනවා සමන්තට හැපිම හැපි බර්ත්ඩේ කියලා. රයිට්. ඒ වගේම දැන් කවි ගොඩක් තියෙනවා කියලා මම කිව්වනේ. කවි කියපුවම සාමාන්‍යයෙන් අපිට මතක් වෙන්නේ පානදුරේ අපේ ජගත්වනේ. ජගතුත් මට ලස්සන කවියක් දුන්නා කතා කරලා. ඉක්මනට මම ජගත්ගේ කවියක් දැන් කියවනවා. ඔයත් එක්ක සදාකල්ම ඉඳී රසික කැලක්, මුව මඩලින් සිනහා නගන ඔයා රොස මලක්, සොඳුර වදන් ගලා එන්නේ වගේ ගලන දොලක්, කොහෙද දැක්කේ නිවේශ වගේ පිපුරු සුවඳ මලක්, කොහෙද සුප්‍රීම එකේ විතරයි මේ සුවඳ මල ඉන්නේ. මම සුදි ජගත් ලස්සනම ලස්සන කවියක් දුන්නට ඒ වගේම මට කතා කරා කැස්පෑවෙන් සමන්ත. එතකම බොරලස් ගමුයෙන් තිලක් කතා කරා. තිලකුයි ඔන්න අතුලයි රසලුයි ඉන්නවා කියලා කිව්වා. සින්දුවකට එකතු කර ගන්න කියලා ගෝ. එහෙනම් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. අහගෙන ඉන්න හවස 4 වෙනකන්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සස්මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I burst the bodas rakavala udasana
1: hada. Supreme Radio the welcome show.
0: Satya divas pahema udey hatata.
1: The welcome show.
2: Anugrahaya.
3: Wartha pita wartha tambeme koti ate NLB tanade tahane luturaiye rupiyal koti 13.98 ikma u dewanta supirita aga laba dibin rathi samvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane weladi gena obat koti patiye kuwan.
4: Meltol hisarathaya una sempratishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
8: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
10: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ.

හවස තුනයි වෙනාට 39යි දැන් වෙලාව. ආයෙම සැරයක් වුණ අපි යන්න ලෑස්ති වෙන්නේ හොලිවුඩ් වලට. දැන් මේක නම් එච්චර සතුටුදායක නිවුස් එකක් නෙවෙයි. ඒකට හේතුව තමයි සුපර් ගර්ල් මූවී එක අසාර්ථක වෙන ලකුණු තමයි පෙනී යන්නේ. ඉතින් පහුගිය ජූනි මාසේ 24 වෙනිදා තමයි ඔන්න සුපර් ගර්ල් මූවී එක ප්‍රදර්ශනය කරන්න ආරම්භ කළේ. ඉතින් මේ සුපර් ගර්ල් ෆිල්ම් එක චිත්‍රපටිය නිකුත් වෙච්ච පළවෙනිම සති අන්තයේ වීකෙන්ඩ් එකේ අන්තිමේදී ලබාගත්තේ ඇමරිකා ඩොලර් මිලියන 68කට ආසන්න ආදායමක් විතරයි. ඒත් එක්කම චිත්‍රපටියේ ඩොමෙස්ටික් ආදායමත් එක්ක සංසන්දනය කරලා බලනකොට මෝබියස් චිත්‍රපටයට වඩා අවම ස්ථානයක් තමයි ලබාගෙන තිබිලා තියෙන්නේ. ඉතින් ඇමරිකන් ඩොලර් මිලියන 38කට වගේ ඒ 38ක ආදායමක් තමයි ලබාගෙන තිබිලා තියෙන්නේ. කොහොම හරි බොක්ස් ඔෆිස් විශ්ලේෂකයන් කියන විදිහට සුපර් ගර්ල් චිත්‍රපටිය සිනමා තමන්ගේ සිනමාහල් ප්‍රදර්ශනයේ අවසානයේදී ඇමරිකන් ඩොලර් මිලියන 200කට ආසන්න ආදායමක් විතරක් ලබා ගනින් කියලා තමයි ඒගොල්ලන් අනාවැකි පළ කරන්නේ. ඉතින් මේ හේතුව නිසා චිත්රපටියේ සිනමා ප්‍රදර්ශනයේ අන්තිමේදී වෝන බ්‍රදර්ස් ආයතනයට ඇමරිකන් ඩොලර් මිලියන 80% අතර මූල්‍යමය පාඩුවක් ඇති වෙන්නත් ඔන්න ඉඩකඩ තියෙනවා කියලා තමයි කියන්නේ. අනේ ඉතින් කවුද හිතුවේ නේද මෙහෙම වෙයි කියලා. එහෙම තමයි ඉතින් අපි හිතන පතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහනේ. ඉතින් කොහොම හරි මේ චිත්‍රපටයේ නිෂ්පාදන වියදම් විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 170ක් විතර ගිහින් තියෙනවා. ඉතින් ඊටත් අමතරව මේකේ ප්‍රචාරණ කටයුතු වලට ඇමරිකන් ඩොලර් මිලියන 120කට ආසන්න මුදලකුත් වැය වෙලා තියෙනවා කියලා තමයි වෝන බ්‍රදර්ස් ආයතනයේ වාර්තා කරන්නේ. ඉතින් කොහොම හරි සුපර් ගර්ල් චිත්‍රපටය හරහා ඇමරිකන් ඩොලර් මිලියන 80% අතර මූල්‍යමය පාඩුවක් සිද්ධ වෙන නිසා මේක මේ දරුණු ගණේ අසාර්ථකත්වයක් වෙයි කියලා තමයි කියන්නේ. කොහොම හරි මේ සාධකත් එක බලනකොට සුපර් ගර්ල් තවත් වෝන බ්‍රදර්ස් ආයතනයේ අසාර්ථක නිර්මාණයක් වෙයි කියලා තමයි ඉතින් මත පළ කරන්න. හැබැයි ඉතින් කියන්න බෑ ඉස්සරහට යනකොට මේ දේවල් වෙනස් වෙයිද දන්නෙත් නෑ. දැන් හොඳම උදාහරණය තමයි මයිකල් චිත්‍රපටිය නේද. චිත්‍රපටිය රිලීස් වුණත් කලින්ම මේ විචාරකයෝ අදහස් පළ කරේ, අයියෝ මේක රිලීස් වෙනාට වැඩක් නෑ, මේක හරිම අසාර්ථකයි, එහෙම එහෙම කියලා කියලා. දැන් ඔන්න රෙකෝඩ් එකකුත් තියලා තියෙන හොඳම චරිතාපදාන චිත්‍රපට අතරින් පළවෙනි ස්ථානයේ ආදායම් වැඩිම ආදායමක් ලබාගත් පළවෙනි චිත්‍රපටයේ විදිහට මයිකල් චිත්‍රපටය ඔන්න රෙකෝඩ් එකකුත් තිබදී ඒ වගේ කියන්න බැහැ. ඉතින් ඉස්සරහට යනකොට මේ දේවල් වෙනස් වෙයිද කියලා. කොහොම හරි දැන් තියෙන තත්ත්වය ඔන්න ඕක තමයි. හරි එහෙනම් ඉතින් සුපර් ගර්ල්ගේ තත්ත්වෙත් ඒ විදිහට මතක් කරගෙන මම යනවා සිද්ධුවක් අහන්න. ඉතින් මට වෙන වැඩක් නෑනේ නේ සිද්ධු දෙනවා රසකතා කියලා. ඒක තමයි මගේ දෙන එකම රාජකාරිය. හවස 3යි වෙනාඩි 41යි දැන්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දෙවලම හවස තුනයේ විනාඩි 45යි.
2: දශක පහක් පුරා පිත්තල බහඬ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනස්, සරුනේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා.
6: ඔරු කියනවා ඉතින් ඒ මාත් උඹලට ඔරු කියන්න බෑනේ.
3: Back to back, Sindhu Ahanna.
7: Let's go.
8: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
9: Kale vali talaven vase giyat samahara matakayan thawumath hadawate sonda denawa.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: Sindhu Cafe.
1: හවස 3:53 දැන් වෙලාව යන්න වෙලාව හැවිල්ලයි තියෙන්නේ. මගේ වෙලාව අව කියලා කියන්නේ ආශි මෙතනට එනවා කියන එක. ඉතින් ආශි ඔන ටෙම්පෝ ඩවුන් අරගෙන ළඟට මෙවිල්ලා ඉන්නේ. ඔයාලට පුළුවන් හවස 4 ඉඳලා ටෙම්පෝ ඩවුන් අහන්න. ඒ වගේම මම අද ගියාට හෙට දවල් 2ට රසකතා ගොඩකී ලස්සනම ලස්සන සින්දු ගොඩකී අරගෙන ඔයාගේ ළඟට එනවා. එතකන් ඔන්න සුදුරින් පඩස්සමෙන් ආදරයෙන් ඉන්න. ගිහින් ඉන්න මන් නිමේෂා.

0: කසුන් විමන් නැතත් ඔයාලගෙන් නෙමි උම්මගේ ලවේ රජුන් නොවයි නිරන්තරේ රයිට් ඔන් ඇවිලයින්නේ අවසාහතරයි දැම් වෙලාව
1: ජීවිතයේ සිහින සැබෑ කරන වසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනට තහනය ලොතුරයිෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් පිලේ කොළොඹෙන් බලේ

රයිට් දැන් බලාව හව සහතරයි විනාට දෙකයි. අද බලාද ඉතින්ම දන්නවනේ ජූලි පළවෙනිද? ඉතින් හොඳයි. මොකද වෙන්නේ? මම සහයක් සුපුරුදු විදියට කාලා දැම්ම 2026 අවුරුද්දේ. කිසි වෙනසක් නැහැ. ඔන්න ඔය මේ මාස 6ක් මේ විදිහට මිඳලා 2027 ඉඳලා හැදෙනවා කියලා මම තීරණය කළා. වාසනාවන්ත මාසයක්. ඒ කියන්නේ 7 මාස ජූලි පළවෙනිද. 7 මාස ජූලි පළවෙනිද කියලා 7 මාසේ පළවෙනිද කියන්නේ. හරි, ඉතින් මේ උදාවුණු මාස වට වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? රයිට්. එක පාරටම ගැස්සිලා ඇහැරෙනවා හීනෙන්. ඔයා අහස පියාඹලා ගියා නැත්නම් කවදාවත් දැකපු නැති අමුතු ලෝකෙක අතරමං වෙලා හිටියා. ඔව්, ඇහැරුණු ගමන් ඔයාට දැනෙන්නේ මාර අමුතු හැඟීමක්. මේ දැක්ක හීනය ඔයාට අකුරක් නෑර මතකයි. හැබැයි විනාඩි 5ක් යද්දී ඒ හීනෙන් 90%ක්ම ඔයාගේ මතකෙන් මැකිලා යනවා. ඉතුරු වෙන්නේ නිකම්ම නිකම් බොදුණු අදහසක් විතරයි. එහෙම වෙලා නැත්ද? තේනානේ? රයිට්. අපි හැමෝම ජීවිතේ කොයිම හරි වෙලාවක මේ කිව්වා වගේ අත්දැකීමට මුල දීලා තියෙනවා. ඒත් ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද ඇයි අපේ මොළය රෑට නිදාගත්තට පස්සේ මේ වගේ අමුතු කතන්දර මවන්නේ කියලා? නිකම්ම නිකම් බ්ලැක් ස්ක්‍රීන් එකක් වගේ නිදාගෙන ඉන්නේ නැතුව ඇයි අපි හීන ලෝකවල අතරමං වෙන්නේ කියලා? අනේ, මේක නිකම්ම නිකම් කතාවක් නෙවෙයි. හොඳේ අපේ මොළය ඇතුලේ සිද්ධ වෙන පුදුම විද්‍යාත්මක ක්‍රියාවලියක්. බඩ වැඩිද මන් දන්නේ. අනේ, ඇයි එහෙම වෙන්නේ? මම වාට කියනවා ඒ ගැන. කෙටියෙන් කිව්වොත් අද කතාව හීන ගැන. අහමු හවස 6 වෙනකම් මාත් එක්ක. වාටත් දිනව නම් හීන. දැකපු අද්දකින් මට කියන්න පුළුවන් 0718 89 89 89. එහෙම නැත්නම් රේඩියෝ සජීවී කරන අද්දකීම ලබා ගන්න යන්න කියන ඔයාට සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහිල්ලා ලයිව් එකට එන්න. මොකද මේ වෙලාවේ ලයිව් එකට කට්ටිය එකතු වෙන ගමන් ඉන්නේ. ඔන්න කාලෙකට පස්සේ ඇවිල්ලා ඉන්නවා අපේ නිරෝෂාන්. චාරක ඇවිල්ලා ඉන්නවා. අපේ භාග්‍යය ඉන්නවා. කට්ටිය ගොඩක් ඉන්නවා. මෝල්ඩ්ස් වලින් දිලාන් මහේෂ් ඉන්නවා. කට්ටිය ගොඩක් එකතු වෙනවා. මේකලංව ඊළඟට සින්දු වලට එකතු කරගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දවසේ හීන ගැන කතා කරන්නයි බලාපොරොත්තුව. ඔයා දකින හීනවල පලාපල හගෙන එන්න එපා මෙතන. ඇයි අනේ එහෙම වෙන්නේ? අපේ මොළයේ ඇතුලේ නිදහසේ රැඩ නිදාගත්තට පස්සේ මේ මල විකාර හීන පේන්නේ ඇයි කියන එක ගැන සරලව මම අද ඔයාලට කියනවා. හරිද? ඉතින් සාහගෙන ඉඳ වෙනවා. පටන් ගන්නවා. 0718 89 89 89 WhatsApp එක තියෙනවා. 0112 510 510 අපේ hotline එක තියෙනවා. එච්චර තමයි මාව සම්බන්ධ කරගන්න ක්‍රම තියෙන අනිත් එක TikTok live එක. එහෙම සම්බන්ධ කරගන්න උමනාවක් නැත්නම් දිගටම අහගෙන ඉන්න FM 89.1 89.2 Supreme Radio Tempo Town. පටන් ගන්නවා. මං ආශි සුබ සන්ධ්‍යාවක්.

යුතුයි කියා අද හම්බුනාමට කොහෙදිද කාවද බොරල්ල පොලිසියද අනේති පොලිසිය ෂෝක මරු ගිහින් බලන්න ආසහිත ඉවරල්ල පොලිසියට මංගියන චෝකර ගැන හරිම කාරක්ෂම රාජ්‍ය සේවයක් ලබා දෙන හොඳ ස්ථානයක් බොරල්ල පොලිසිය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඊට වැඩි යමක් කියන්නේ මොකද රස්සාව කරගෙන ඉන්න ඕනි අවසර දඩකොලයක්වත් දෙයිද දන්නේ වාහනේ නොම්බරේ තියාගෙන ඉඳලා ඇත්තට මොකද වාහනේ නොම්බරේ නැති වුණානේ මගේ ඒක කවුරු හරි ගලවලාද දන්නෙත් නැ හැලිලාද දන්නෙත් නැ ගියා පොලිසියට එන්ට්‍රි එකක් දාන්න ඊ රෑම මම බය වුණා වාහනේ මගේ නම්බර් ප්ලේට් එක හැරුණාට පස්සේ මං ගියා පොලිසියට මං පොලිසියට යනකොට රෑ 10ට විතර ඇති පොලිසිය කට්ටිය කියනවා ආනේ අපි උදේ 9 ඉඳලා හවස 4 වෙනකන් විතරයි පැමිණිලි බාර ගන්න පැමිණිලි ගන්න නෑ 4න් පස්සේ ආ ඇත්තද සර් අනේ ඉතින් අපිට කරදර වෙන්න බැයිද හවස 4න් පස්සේ සර් බෑනේ බෑනේ උදේ 9 හවස 4 කියන්නේ එහෙම තමයි ආ දැනගෙන පොලිසියට යන්න ඕනේ ඕගොල්ලොත් එහෙම මේක බොරු කතාවක් නෙමෙයි මම ඇත්ත කියන්නේ පෞද්ගලික අත්දැකීම් කියන්නේ රයිට් ඕකේ කියලා අද උදේ 8:00ට ගියා පොලිසියට පැමිණිල්ලක් දාන්නනේ ඉතින් අනේ අපිට උදව් කරන්නේ නේද පොලිසිය ඉන්නේ නීතිය සහාය ලබා දෙනවානේ සාමාන්‍ය ජනතාවට ඒකට සේවයට බැඳලා ඉන්නවානේ අනේ ඉතින් ගිහිල්ලා ඉන්නවා පොලි මේ පෑ දෙකක් විතර ඉන්නවා පැමිණිල්ල දාන්න ඉතින් ඒත් ඇත්තටම ඉතින් අර පැමිණිලි බාර ගන්න ඉල්ලදාය හරි කාර්යබහුල ඇත්තම කියන්න බෑ ලියනවා ලියනවා ලියනවා ඉවරයක් නෑ ඉතින් අනේ මන්ද මේ රටේ මිනිසුන්ට තියෙන්නම ප්‍රශ්නනේ මොන කරදරයකට පොලිසියට ගිහලා පැමිණිලි කරනවද දන්නේ ඔන්න ඔකයි කතාව ඊට පස්සේ වෙච්ච දේ පස්සේ කියන්න හරි වැඩි කතා කරන්න හොඳ නැහැ එකපාරට පෞද්ගලික අත්දැකීම් බෙදා ගන්න හොඳ නැහැ කවුරු හරි අහගෙන ඉන්න නම් බලලා පොලිසිය පැත්තේ මම ඇත්ත කියන්නේ තිලින මහත්තයාව අහගෙන ඉන්න නම් පඩක් අවල්ලා ගන්න මම බොරුද ඇත්තද කියන්නේ කියලා බලන්න ප්‍රශ්න නැහැ ඇක්ටිව් මොකද ඇක්ටිව් නොයිස් මහත්තයා තිත පොලිසිය ඔයිස් මහත්තයා නම් හිටියේ නැහැ බොරල එතුමා වැඩකට ගියලා කොහොමුණත් හරිම පස්සේ කියන්න ඉදොටි රසවත් කරගන්න බෑ රයිට් අහන්න බැඩියෝ හීන ගණනේ අද කතාව හීනයක්ම තමයි ඉතින් රාජායතනයකට ගිහලා වැඩක් කරගන්නවා කියන්නේ හීන තමයි. හරි. දැන් අද මම ඔයාලට කියන්නාලේ නිකම් නිකම් කතාවක් නෙමෙයි අපේ මොළය ඇතුලේ සිද්ධ වෙන මේ පුදුම හිතන විද්‍යාත්මක ක්‍රියාවලිය ගැනනේ. ඒක තව ටිකකින් කියන්නම්. මොකද මග බල බලා ඇත මගේ සුදා. හවස 4ට ඕෆ් වෙලා යනකොට නෑ 6ට ඕෆ් වෙලා යනකොට බොරල්ල පොලිසිය පැත්තේ සුදු එක්කෙනෙක් හිටියක් දන්නේ නැහැ. බොරල්ල පොලිසිය මේ සින්දු ඔබ වෙනුවෙන් නිලධාරිතුමනි

0: සුදා දැන් වෙලාව හවස 4යි විනාඩි 17යි හොඳේ.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන්
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
4: දන්සල් කියලා කියන්නේ හෝටල් නෙවෙයි. අපිට රහට කෑම කන්න ඕන නම් අපිට ඕනි විදිහට කෑම කන්න ඕන නම් අපිට තෝරගන්න පුළුවන් හෝටලයක් නේද? හැබැයි දන්සලට යනවා කියලා කියන්නේ හෝටලයක් නෙවෙයි. 1000ක් දිනාගේ රසානුව කෑම හදන්න බෑනේ. තියෙන විදිහට මිනිස්සුන්ට පිරිසිදුට ඒක හදලා තියෙනවා. තමහර දන්සල් කොච්චර දෙනවද කියනවනම් මගඩගෙනත් කවවල යන්න.
5: ඒ කියන්නේ වාහනේ නෙවෙයි. හැම වෙලාවෙම
4: දීනේම මේ වෙනල්ල මේ පොව්වල යන්නේ.
5: කොහොම වුණත් මේ වගේ සංස්කෘතියක් තියෙන ලංකාවේ විතරයි.
4: ඉතින් ලංකාවේ හතර දිබ්බාගෙම කොහෙට ගියත් දන්සල් තිබුණා. ඉතින් දන්සල් සංවිධානය කරපු හැමෝටම අපි අපේ ස්තුතිය අනිවාර්යෙන් පිරිනමන.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. Welcome show.

තියෙනවා. ඔය ටික කෑ ගැහුවට මයික් එක ඔන් කරගත්තට හැදිච්චකම තාම තියෙනවා බොරැල් පොලිසිය මගේ. හරි, බොරැල් පොලිසිය කතා වෙතින් ඉවරයි. අපි යනවා හීන ගැන කියන්න. සාමාන්‍ය මිනිස්සෙක් හැමදාම රෑට පය දෙකක් විතර හීන දකිනවා. දන්නවද, අපේ අවුරුදු 80ක් ජීවත් වුණොත් අපේ මුළු ජීවිත කාලෙන් පැය 60,000ක්, ඒ කියන්නේ අවුරුදු 10ක්ම අපි ගත කරන්නේ හීන දැක දැක. පුදුමයිනේ. අනේ දෙනනම් ඇඟට කිසිම වැඩක් නැති දෙයක් වෙනුවෙන් අපේ මොළේ මේ තරම් ලොකු කාලයක් සහ ශක්තියක් වැය කරන්නේ අනිවාර්යයෙන්ම මේ හීන දකින එක ඇතුලේ අපේ සර්වයිවල් එකට මට හිතන විදිහට අපේ බුද්ධියට සහ අපේ සාර්ථකත්වයට බලපාන ලොකු රහසක් තියෙන්න ඕනි. මං හිතුවා ඒ ගැන හොයන්න ඕනි කියලා. මං දන්නවා ඔයගොල්ලෝ මෙච්චර කාලයකට ඒක හොයලා තියෙනවද නැද්ද කියලා. හරි, ගොඩක් අය කියනවා මට නම් හීන පේන්නේ නැහැ, මට හොඳට නිින්ද යනවා. එහෙම කියලා කියනවා. හැබැයි ඒක සම්පූර්ණ බොරුවක්. අපි හැමෝම හීන දකිනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ දකින දේවල් මතක හිටින් නැති එක විතරයි. පරීක්ෂණ වලින් කියන විදිහට පිරිමියාට වඩා කාන්තාවන්ට සාමාන්‍යයෙන් දකින හීන මතක තබා ගැනීමේ හැකියාව ටිකක් වැඩි. ඒක නම් ඇත්ත. මොකද කාන්තාවන්ගේ මතක ශක්තිය කොහොමත් වැඩිනේ. අවුරුදු 54 ගණන් කලින් 50 කොහෙද තිබ්බ කියලා ඇහුවත් එහෙම එතනත් කියන්න පුළුවන්. ඒතකොට එදාට හස්බන්ඩ් මොකද කරේ කියලාත් කියන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පිරිමි කට්ටියට එහෙම එකක් නැහැ. හරි, හීනත් ඒ වගේ තමයි. අර කිසිම තේරුමක් නැති අමුතු හීන විතරයි ඇත්තටම කිව්වොත් අපිට මේ මතක හිටින්න සමහර වෙලාවට. හරිද, හීන ගැන කතා කරන්න කලින් මට හිතුණා අපි දැනගන්න ඕනි අපි නිදා ගන්නකොට ඇත්තටම මොකද වෙන්නේ කියලා. අපි ඇඳට ගිහින් ඇස්පියාගත්තට පස්සේ අපේ මොළය අජිර කීපයක් කරා යනවා. මේ චක්‍රය මුළු රැය පුරාම කීප සැරයක්ම රිපීට් වෙනවා. ඕ හරිද, මුලින්ම අපි යන්නේ ලයිට් ස්ලීප් එකකට. කියන්නේ තද නින්දකට නෙමෙයි, බොහොම සැහැල්ලු නින්දකට. මේ වෙලාවට අපේ හුස්ම ගැනීම මන්දගාමී වෙලා ඇඟේ උෂ්ණත්වය පහළ බයිනවා. හරිද, ඊට පස්සේ අපි ගන්න ගැඹුරු නින්දට, මේ ඊට පස්සේ තමයි අපි යන්නේ ගැඹුරු නින්දට. මේ වෙලාවට මොළයේ ක්‍රියාත්මක වෙන්නේ ඩෙල්ටා වේව්ස් කියන පැටර්න් එකක්. හරිද, අපේ ඇඟට නියම විවේකයක් ලැබෙන්නේ, ඒ වගේම අපේ සෛල අලුත් වැඩියා වෙන්නේ මේ ඩීප් ස්ලීප් එකේදී තමයි. හැබැයි ඊළඟට එන අධ්‍යයන තමයි වැදගත්ම දේ. ඒකට අපි කියනවා REM. RVM නෑ නෑ REM, right? REM කියලා කියන්නේ rapid eye movement එක කියලා. මේ වෙලාවට ඔයාගේ SPH2 වැහිලා තිබුණත් S2 ඇතුලෙන් වේගෙන් එහෙට මෙහෙට වෙනවා. හරිද, move වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ S2 වැහිලා තිබ්බට S2 එහෙට මෙහෙට වෙන්න පටන් ගන්නවා. හරිද, මේ ඔයා දන්නවද පුදුමේ කියන්නේ මේ rapid eye movement එක, ඒ කියන්නේ අධ්‍යයරයේදී ඔයාගේ මොළය ඔයා ඇරිලා ඉන්නව වගේම ගොඩක් ඇක්ටිව් විදිහට තමයි වැඩ කරන්නේ. අපි මේ දකින හීන ඔක්කොම දකින්නේ මේ රැපිඩ් ඩයි මූවමන්ට් ස්ලීප් එකේදී. හරිද, මේ රැපිඩ් ඩයි මූවමන්ට් ස්ලීප් එක මිනිසුන්ට විතරක් නෙමෙයි සත්තුන්ට තියෙනවා, තල්මසුන්ට තියෙනවා. හරිද, වොම්බැට්ස්ලාට, එතකොට වයිල්ඩ් බීස්ට් වගේ සත්තුන්ට පවා මේව තියෙනවා. හරිද, ඒ නිසා ඔයා දැකලා තියෙනවද ඔයගොල්ලෝ ගෙදරින් පූසහරි බල්ලහරි නිදාගෙන ඉන්න ගම කකුල් හොලවනවා, බුරනවා, දුවන්න හදනවා. ඔය ඒගොල්ලෝ තීන දකින හින්දා සමහර විට ඒගොල්ලෝ තීනෙන් ඔය රස කෑම පස්සේ දුවනවා වෙන්න පුළුවන්. බව්වෙක් නම් ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගෙන පස්සෙන් දුවනවා වෙන්න පුළුවන්. හරිද, ඔන්න වගේ දේවල් තියෙනවා. හීන ගැන තව කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හරිද, අද කියන්නේ අද කාලේ අපි හීන ගැන සයන්ටිෆික් විදිහට බැලුවට අතීතයේ හිටපු මිනිස්සු මේක දැක්කේ ආධ්‍යාත්මික විදිහට. හරිද, ඒකෙන් තව ටිකකින් කියන්න ඔක්කොම එකපාර දිගේ ඇරියාම කිසිම අගයක් නැහැනේ නේ. එහෙනම් සින්දුවක් අහලා එමුද? මොකද කියන්නේ නිෂ්පාදකතුමා? රයිට්, අපි යනවා සින්දුවක් අහන්න. වෙලාව 7:00 වෙනාඩි 25යි.

0: වෙලාව හව සහතරයි විනාඩි 33යි.
1: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
1: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම යමු සංචාරයක්.
1: Travel with Supreme.
0: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
0: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

හැඩ රූපේ බෝනිකිවා කිසෝපන රයි ටික්ටොක් ලයිව එක පැත්තට එන්නයි හදන් මේ තරුණී සඳීපා. හලෝ සඳ ලංකාවේ නම් ඉර කොහෙද? කොහොම වුණත් සඳ ලංකාවේ තරුණිම ආදරය මතක් කරනවා. ඒ වගේම ශාරක ඔයාව පූර්ණිමා රුවිනත් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න අපේ අකීෂවල් සඳසි සඳසිවත් එකතු කරගන්න මට මතක විදිය රයිට්. චමින්ද කතරගම සිට බොහොම ස්තූතියි දෙන සහයෝගයට. අපිත් ඉන්නවා එම්ජේ. ඕකේ එම්ජේ දනා වෙලා ඉන්නවා කාලෙකින් ගෝනි කියලා දාලා තියෙනවා මට. හනේ හනේ ආ ලක්මාල් කියන්නේ මමනේ. හනේ දෙයියනේ ලක්මාල් ලක්මාල් අනේ ලක්මාල් කෝ ලක්මාල් අඳුරගන්න බැරි වුණා. නම කියන්න බෑ වැඩ කරන ආයතන. එතකොට බ්‍රෑන්ඩ් ඉන්නනවා. ඒක හිඳ ඕන්නේ කෑගල්ලෙන් ඈ. ආදරෙයි ආදරෙයි ආදරෙයි. තවදින්නේ මැසේජ් කරන්නත් පුළුවන් කියලා මතක් කරානේ. වට්ස්ඇප් එක පැත්තට යන්නද? වට්ස්ඇප් එකෙන් සෑහෙන මට මැසේජ් එවලා තිනවා. ඒකල පැත්තෙන් මැසේජ් එකක් දාලා තිනවා. සංජීවනි යක චුටි බබවත් ආදරෙන් එකතු කරගන්න කියලා තිනවා. රශ්මික හරින්දලා මැසේජ් එකක් දාලා තිනවා. ආශියක් යවව සද්දට මහගෙන ඉන්නේ හින්දි සින්දුවක් අහන්න කැමතියි කියලා. මාත් කැමතියි. ඉතින් අහමු අපි ඊළඟට. Thank you message කරාට. ඒත් එක්කම අනුර මැක්ස් ෆෝසලා BF ජනපතේ ඉඳලා සුපුරුදු විදිහට මට මැසේජ් එකක් දාලා තිනවා. හැමදාම මා වහන කෙනෙක්. බොහොම ස්තුතියි. ඒ වගේම ලක්ෂ්මන් ඉන්නවා මඩ පාතින් වාවත් එකතු කරගන්නවා. ඒ වගේම හංසර ඉන්නවා. හංසරමත් මතක් කරනවා උපුල් ජයවර්ධන කොට්ටාවෙන්. ප්‍රියන්ත ෆර්නැන්ඩෝ ඉන්නවා කුවේට් වලින්. යාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා තියෙනවා. අනේ ඉතින් ජගත් කෝයා ඔයාවත් එකතු කරගන්නවා. තුවාන ඔයාව මතක් කරන්න ඕනි. රහල් අබේරත්න ඔයාව රයිට්. බොහොම ස්තුතියි. එහෙමනම් අපි යනවා සින්දුවක් අහන්න. බොරල්ල පොලිසිය පැත්තට යනවද? සින්දුවක් අහනවද? නෑ නෑ අපි සින්දුවක් අහමු. බොරල්ල පොලිසිය චුට්ට බයින් නොයි බයි නෑ. අනේ ආදරේට අප්පා බනින්නේ හදා ගන්න. පැරදිටි හිතන්න එපා. අපි ආදරේ පොලිසියට හදවතේ ඉන්නේ ඕගොල්ලෝ. කමක් නෑ. ඉතින් චූටි වැඩක් කරගන්න කියලා පෑය පහක් හයක් රස්සේ යදුනා කියලා පොලිසියට බයින්න හොඳ නෑ අප්පා. ඔයා මොනාදයි ෂෝට මේ මයික් එකක් හම්බලා ස්ටේෂන් එකක ඔයාම කියවනවා මෙතන. මට තියෙන අදකීම ඔබටත් තියෙනවාද? පොලිසියට ගිහිල්ලා පැය තුන හතරක රස්තියා දුවලා චූටි වැඩකට ගිහිල්ලා. අනේ හරි විනෝදයි ගිහින් බලන්න. සාමාන්‍යයෙන් මම මේ නිකන් කල්පනා කරේ. පැමිණිල්ලක් දාන්න ගිහිල්ලා ඔහොමනම් අපි වැරදිකාරයෙක් වෙලා පොලිසියට ගියාම තේකක් දීලා එහෙම වඩම් ගන්න ඇත්තේ. කමක් නෑ අපි යමු සිද්ධ වහන්න. ආ දයියා කේන්ද්‍රී ගන්න එපා. සින්දුව ප්ලේ කරන්න ෂික් ඇතයි. හවස 4:42යි දැන්.

0: තැබලා බහු සහතරය විනාඩි 49යි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012
2: එන්න

0: Sri Lanka's number one chart show.
1: Number 20.
2: Number 10.
1: Hey! Number 5.
2: Number 1.
3: Saturday, weekend එක happening කරගන්න.
4: එතන වෙලාතර ජනප්‍රිය සින්දු එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
3: Supreme Radio. Super Hits 20 with Hasita.
5: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
6: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
7: පිටරට උදවියමයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
6: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
5: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
8: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.

ගන්න ඔබටයිම ආදරේ රයිට් සිහින සම්බන්ධයෙන් දෙවැනි කතාව ආරම්භ කරන්න සූදානම් මෙන්න මේ පැය අවසාන කතාව සාසිටින ඔබට සිත වෙනවා හරි මං කිව්වා අද කාලේ හීන ගැන සයින්ටිෆික් විදිහට අපි බැලුවට අතීතයේ හිටපු මිනිස්සු මේක දැක්කේ ආධ්‍යාත්මික දෙයක් විදිහට අර ග්‍රීක් ෆිලොසොෆියස්ලා හිටියේ අරද කියන්න බැරි නම් කියවන්න යන්න එපා සූසි සූසිලා හරිද එතකොට ඔගේ ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨම මොළකාරයෝ මේ හීන ගැන එක එක විදිහ මත ඉදිරිපත් කළා නමුත් මේක ප්ලේටෝ ප්ලේටෝ ඔව් ප්ලේටෝසා සූසි සූසි යස් හරි ප්ලේටෝ කියලා කියන්නේ ග්‍රීක් ෆිලොසොෆිය කෙනෙක් සූසි කියලා කියන්නේ චයිනීස් ෆිලොසොෆිය කෙනෙක් හරිද ඉතින් මේගොල්ලෝ වගේ ශ්‍රේෂ්ඨ මොලේ තියෙන කට්ටිය එක එක මත ඉදිරිපත් කළා හීන ගැන ඒත් මේක වැඩියෙන්ම ජනප්‍රිය වුණේ පුරාණ ඊජිප්තුවේ හරිද ඒ කාලේ ඊජිප්තු ජාතික හීන සහ ඒවයි තේරුම ගන්න ලොකු පොත් ගානක් ලියලා තිබ්බා හරිද ඒ වගේම අර ඒගොල්ලෝ වෘත්තීය සිහින පරිවර්තකයෝ ඒගොල්ලන්ට හිටියා හැබැයි ඒගොල්ලන්ගේ මේ අර්ථකථන කිරීම හරිම අමුතුයි අපි හිතමුකෝ කෙනෙක් තමන්ගේ කකුල ගැලවිලා යනවා වගේ හීනෙන් දැක්කොත් ඒකෙන් අදහස් කළේ මියගේ අය ඔහු විනිශ්චය කරනවා කියලා. එතකොට අපි හිතමු කෙනෙක් දරුණු විදිහට මිය යනවා දැක්කොත් කියලා ඒක ඇත්තටම හොඳ පෙරනිමිත්තක්. ඒකෙන් කියවුනේ එයාට දීර්ඝායුෂ තියනවා කියලා. ඒක නම් අද සමාජයේත් අපි තනින් තන දකිනවා නේද? මේ විදිහට හීන වලින් අනාගතය කියන්න පුළුවන් කියන විශ්වාසය 20 සියවසේ මුල් භාගයේ වෙනකන් තිබ්බා. ඊට පස්සේ තමයි ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ මොකද්ද? ෆ්‍රොයිඩ්. රයිට් සමාවන්න සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. මේ කරලියට එන්නේ. හරිද? ඌ 1900 දී ඉන්ටර්ප්‍රටේෂන් ඔෆ් ඩ්‍රීම් කියන පොත නිකුත් කරනවා. ඒක ෆ්‍රොඩ්ගේ අර මේ මතය වුණේ හීන කියන්නේ අපේ යටිහිතේ තියෙන අපි ඇහැරිලා ඉන්නකොට ඉටු කරගන්න බැරි වුණු ආසාවන් කියලා. සමහර හීනවලට කොච්චර ලොකු බලයක් තියෙනවද කියනවනම් ලෝකේ විද්‍යාව පව වෙනස් කරන්න හීනවලට පුළුවන් වෙලා තියෙන උදාහරණ තියෙනවා. මට ඒක දැන් කියන්න වෙලාවක් නැහැ. ඔගොල්ලෝ හොයාගෙන බලන්න. අද කාලේ නූතන විද්‍යාව ෆ්‍රොඩ්ගේ රහස් පණිවිඩ කියන මතයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා තියෙන මුල් කාලේදී විද්‍යාඥයෝ හිතුවා අපි හීනෙන් දකින දේවල් කියන්නේ අපේ මොළයේ තියෙන බේසික් බයොලොජිකල් ප්‍රොසස් වල අතුරු ප්‍රතිඵලයක් විතරයි කියලා. මොළේ අනිත් කොටස් මේ රෑන්ඩම් සිදුවීම් ටික එකතු කරලා අමුතු කතාවක් හදනවා. මේකට කිව්වේ ඇක්ටිවේෂන් සින්තයිස් තියරි කියලා. හරි. ඉතින් හැබැයි පස්සේ ඔප්පු කරපු පරීක්ෂණ වලින් සිද්ධ කරපු පරීක්ෂණ වලින් ඔප්පු වුණා හීන කියන්නේ නිකම්ම රෑන්ඩම් දේවල් නෙමෙයි කියලා. අපේ මොළය නිරෝගීව ඉන්න නම් අපිට හීන දැකීම අත්‍යවශ්‍යයි කියලා. මේකට අලුත්ම විද්‍යාත්මක මත කීපයක් තියෙනවා. අපි නිරෝගීව ඉන්න නම් අපි හීන දැකීම අත්‍යවශ්‍යයි කියන එකට. හරිද? ඊළඟට ඒ කතාව කියන්නම් අහගෙන ඊළඟ පැයදී තමයි ඒ කතාව අහන්න වෙන්නේ. රයිට්? අපි එහෙනම් යනවා සින්දු අහන්න. අහගෙන ඉන්න කතාව. මේ සින්දු පොඩි වර්ෂන් එකක් තියෙනවා මගේ එකක්. ඉන්න මං කියන්නම්. පොඩක් කොහොම ඉන්න? අහගෙන ඉන්න. 4:55 දැන් වෙලාව.

0: on. Hattero, hattero.
1: Right, අපි ආවා දෙවනි පැයට. Tempo down, දෙවනි පැය. Right. මට ලොකු මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා කවියක් කලින්ම. කවියක් මේ තොල්පෙති මත මොනන්න. Right, අනේ මම එහෙම කියන්නම් කවිය. පනතරේ ජගත්තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ මෙන්න මේ විදිහට. සොඳුරු අදහස් මිහිරි හඬකින් ගුවන් තලයෙන් නැසෙනවා. ආශිකවදත් රසික ලෝකේ සඳක් වාගේ දිලෙනවා. ලෝකේ හැමතැන ඔයාගේ නම මතක් කර කර කියනවා. දුරක හිටියත් සදා කල්හිම ළඟ වාගේ ඔබ සිටිනවා. ජගත් බොහොම ස්තුතියි. රයිට් ඊළඟට මෙන්න මෙහෙම කවියකුත් තියෙනවා. උතුම් මනුසත් ගතිවලින් පිරි උතුම් මිනිසෙකු බව දනි. උසස් නිලතල තිබූ නමුත් ඔබ ඒ වගක් සිතකට නොමගනි. මට පේන්නේ නැහැ. පේන ටික කියන්නේ ආදරය කරුණා දයා ගුණ හදවතේ පුරවා ගනි. උපන් දිනදා රකීවා අප සමන්තව සමිඳුන් මුනි. සුභපදර්ණේ ආදරණීය බිරිඳ රශ්මි දියණියන් දෙදෙනා අකිත්මි රණුත්මි හිරුත්මි සහ ඔයාගේ පවුලේ හැමෝම ඔන්න අලුබෝමුල්ල කුමාරඳුළු පවුලොත් හැමදෙනාම සමන්තට විශ් කරනවා. සුපිරි වීඩියෝ අපිත් එකතු වෙලා සුබම සුබපන්දනයක් වෙන්න කියලා ඔන්න විශ් කරනවා ජගත්ගේ යාළුවට. ජගත් අහගෙන නම් හිටියේ තැන්ක් යූ කියලා එවන්න මෙසේජ් එකක්. හරි. ඒ වගේම මේ පැත්තට එන්න හදන්නේ RMR. අනේ මම දැන් ආවේ. ඔයාව ආදරෙන් මතක් කරනවා. ඒ වගේම දිනේෂ් කුඩිකාර ඔයාව, සුජිත් ලහිර් ඔයාවත් මතක් කරන්න ඕනේ. අපි ඇවිල්ලා ඉන්නවා පොටිමා. හරි නේද? මං කිව්වා MJ පිස්සු කියන්න එපා. සනා ඉන්නවා. තුවන් සබර් මීගමෙන් ආදරෙන් එකතු කරගන්නවා සංක ඔයාව. සංක කියන්නේ අපි අසාව ගොඩක් ආදරෙන්. ඒ වගේ නිමාෂ රත්නායකවත් මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම. ශාරකයි ඔයාවත් මතක් කරනවා. තරිඳු දිල්ෂාන් ඔයාවත් එකතු කරගන්න ඕනේ. එහෙමනම් ඉතින් ඔයාටත් මතක් කරනවා. ඒන්ජල්ස් ඉන්නවා. Thank you so much darling. කමෙන්ට් එකට චමින්දයවත් එකතු කරගත්තා. හැමනම් අපි යන්න හදන්නේ මේ පැය පළවෙනි සින්දු අහන්න. හීන කතාව ඉවර නැහැ, තව තියෙනවා අහගෙන ඉන්න. මේ පැය පළවෙනි සින්දු අහන්නයි මේ හදන්නේ. යන්න TikTok live එක පැත්තට අපේ Supreme Radio TikTok fan page එක follow කරලා. හයිද? බබලව හවස 5යි, විනාඩි 5යි.

සම්බද විලාසිතාවි ආන්නකෝ. දැන් මම කිව්වා නේද පර්යේෂණ වලින් ඔප්පුනා හීන කියන්නේ නිකම්ම රැන්ඩම් දේවල් නෙමෙයි කියලා. අපේ මොළය නිරෝගීව ඉන්න නම් අපි හීන දැකීම අත්‍යවශ්‍යයි කියලා. මේකට අලුත්ම විද්‍යාත්මක මත කිහිපයක් තියෙනවා. මං කිව්වා ඊළඟට කියන්නම් කියලා. දැන් ඒක කියන්න තමයි හදන්නේ. හරිද? ඒ පළවෙනි විද්‍යාත්මක මතක තමයි මතක ගබඩා කිරීම සහ අපේ මොකද්ද ඒකට කියන්නේ අපව සූදානම් කරන එක. හරිද? අපි දවල්ට කරන දේවල් සහ ෂෝට් ටර්ම් මෙමරි එකක් තමයි අපිට තියෙන්නේ. දවල්ට තියෙන අපේ ෂෝට් ටර්ම් මෙමරි එකක්. හරිද? මේවා ගොඩක් ලේසියෙන් අමතක වෙනවා. නිකන් අත්දැකීමෙන් හිතලා බලන්නකො. මේ අත්දැකීම් අපේ ලොง ටර්ම් මෙමරි එකට යවන්න නම් ඒවා කීප සැරයක්ම රීප්ලේ කරන්න ඕනේ. හරිද? අන්න ඒක වෙන්නේ අපි දකින හීන ඇතුලේ. ඒ කියන්නේ මොලේ අලුතින් ඉගෙනගත්ත දේවල් ලොง ටර්ම් මෙමරි එකේ ගබඩා කරන්න හීන පාවිච්චි කරනවා. ඒ වගේ අපිට දවස පුරා ලැබෙන අනවශ්‍ය දොරතුරු මොලේෙන් අයින් කරන එකත් මේ වෙලාවේ සිද්ධ වෙනවා කියලා අලුත් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මොන වගේ දේවල් වෙන්නේ නැද්ද අපි මොලෙන් අයින් කරන්නේ? මගෙන් අයින් කරන්නේ සමහර වෙලාවට මුළු මොලේම වෙන්න පුළුවන්. රයිට්. එහෙම නැහැ, එහෙම නැහැ. හරිද? ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. පස්සේ ගත්තාම තර්ජන සඳහා පුහුණු වීමක් අපිට ලබා දෙනවා අපේ මොලේ. අපේ මොලේ කියන්නේ අපිව හැම තිස්සෙම ස්ටෑන්ඩ් බයි කරනවානේ ඕනම සිටුේෂන් එකකට. අපි දකින හීන 40කින් එකක් නයිට් මේ එකක්. එහෙම නැත්නම් බියකරු හීනයක්. හරිද? ඇයි අපි බය වෙන දේවල් හීනෙන් දකින්නේ? මේ තියරි එකෙන් කියන්නේ හීන කියන්නේ අපිට භයානක අවස්ථාවන්ට මුහුණ දෙන්න මොළයෙන් දෙන ප්‍රැක්ටිස් එකක් කියලා. හරිද? අතීතයේ මේ අතීත කාලවල ජීවත් වුණ අපේ මුතුන් මිත්තන්ට හැමදාම වගේ මරණ තර්ජනාවන්, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එනිසා කියන්නේ අර කැලෑවාශ්‍රිතව වනන්තරාශ්‍රිතව ජීවත් වෙනවා කියලා කියන්නේ අර සතුන්ගෙන් වෙන්න පුළුවන් තර්ජන. ඒවා තමයි මේ මරණ තර්ජන කියන්නේ. දැන් කාලේ වගේ ඩිපෙන්ඩර් වලින් එන ඒවා නෙවෙයි. මේ එතකොට අර මොලේ නිදාගෙන ඉන්න වෙලාවේදී භයානක අවස්ථාවන් පෙන්නලා හීන විදිහට අපිට බේරෙන්න පුහුණුවක් දෙනවා. අද කාලේ අපි කැලෑවක දුවන්නේ නැති වුණත් අපි හෙට තියෙන අර අමාරු එක්සෑම් එකක් ගැන හරි ඉන්ටර්විව් එකක් ගැන හරි බය හිතෙන හීන පේන්නේ මේ මොලේ තියෙන සර්වයිවල් මෙකනිසම් එක නිසාලු. එහෙම තමයි කියන්නේ. හරිද? ඔන්න පුතේ හීනවල පොඩි පොඩි දේවල් තියෙනවා. ඊට පස්සේ ගත්තම සමාජ සම්බන්ධතාව සඳහා පුහුණුවක් ලබා දෙනවා. හරිම වැදගත් දේ ඒක තමයි. මිනිස්සු කියන්නේ සෝෂල් මේ කියන්නේ ස්පයිසස් එකක්නේ. හරිද? එතකොට අපි හීනෙන් යාළුවෙක් එක්ක රණ්ඩු වෙනවා. තමන් ආදරය කරන කෙනත් එක්ක ඩේට් එකකට යනවා. නැත්නම් අපි හිතමුකෝ මොන හරි ඇඳුමක් අමතක කළා වගේ යනව දේවල් දකිනවා කියලා හීනේ. සමාජයත් එක්ක ගනුදෙනු කරන හැටි ප්‍රැක්ටිස් කරන එක අපේ පරිණාමයට ගොඩක් ලොකු උදව්වක් වුණ නිසා අපේ මොළය මේ වගේ සෝෂල් සිටුේෂන් හීනෙන් අපිට මවනවා. ඒක හරි වැදගත්. හරිද? ඒ කියන්නේ අපේ දෙනදා ජීවිතේ අපිව ඒ කියන්නේ සමාජ සම්බන්ධතා වලට හීන හරහා අපේ මොළය අපිව ප්‍රැක්ටිස් කරනවා, පුහුණු කරනවා. හරිද? ඊට පස්සේ තව දෙයක් කරනවා, ප්‍රශ්න විසඳීම සහ නිර්මාණාත්මක බව වැඩි කරනවා අපේ මේ හීන හරහා. හීන කියන්නේ ලොජික් වලටත් ෆිසික්ස් වලටත් සීමා වෙච්ච තැනක් නෙමෙයි. හරිද? ඒ නිසා සාමාන්‍ය විදිහට හිතලා විසඳ ගන්න බැරි ප්‍රශ්න වලට ක්‍රියේටිව් සොලූෂන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා හීන වලින්. හීන මාර විදිහට උදව් වෙනවා ඒකට. හරිද? මේ අපි හිතමුකෝ දැන් ඉස්කෝලේක ළමයෙක් හරි කැම්පස් ළමයෙක් හරි රැට ඉඳා ගන්න කලින් මොන හරි අමාරු හෝම්වර්ක් එකක් ප්‍රශ්න අධ්‍යය බලාගෙන බලනකොට සතියක් ඇතුළත එයාගෙන් 25%කට ප්‍රශ්න උත්තරේ හීනෙන් ඇමිත් තිබිලා තියෙනවා විද්‍යාඥයෝ කියන විදිහට. හරිද? ඩ්‍රීම් ගැන හීන ගැන විශ්ලේෂණය කරපු විද්‍යාඥයෝ තමයි මේවා කියන්නේ. මම නෙමෙයි. හරිද? මොළය ක්‍රියේටිව් දේවල් වලට යොමු කරන්න හීන උදව් වෙනවා කියලා පර්යේෂණ වලින් කියලා තියෙනවා. ඒ වගේම තමයි මොළය ආරක්ෂා කිරීමේ න්‍යායකුත් අනුගමනය කරන. මේක තමයි අලුත්ම පුදුම හිතන තියරිය. හරිද? ඇයි මුලින්ම සත්තුන්ට මේ හීන දකින ක්‍රියාවලිය පරිණාමය වුණේ? විද්‍යාඥයෝ හිතන්නේ මේක අපේ පෘථිවියේ භ්‍රමණය නිසා ඇති වෙන දෙයක් කියලා, රෑ අඳුරත් එක්ක සම්බන්ධයි කියලා. හරිද? අපේ මොළයේ පෙනීම පාලනය කරන්නේ විෂුවල් කන්ටෙක්ස් එක. මොළයේ ලොකු ඉඩක් ගන්නවානේ. අපේ මොළය ගොඩක් ලේසින් අලුත් දේවල් වලට හැඩ ගැහෙනවා. ඔයාගේ ඇස් දෙකෙන් අපි හිතමු ඔයාගේ ඇස් දෙක පැයක් විතර බැඳලා තිබ්බොත් ඔයාගේ විෂුවල් කරෙක්ටෙක්ස් එක, ඒ කියන්නේ අර නර්වස් එක, හරිද, වැඩවලට පාවිච්චි, ඒ කියන්නේ වැඩවලට පාවිච්චි වෙන්න පටන් ගන්නවා. ඉතින් අතීතයේ මිනිස්සු පැය ගාණක් රෑඳුර නිදාගෙන ඉන්නකොට ඇස් පාවිච්චි වෙන්නේ නැති නිසා අර විෂුවල් කරටෙක්ස් එක වෙනත් දේවල් වලට මාරු වෙන්න ලොකු රිස්ක් එකක් තිබුණා. වෙනත් දේවල් වලට මාරු වෙන්න. ඉතින් මේ නිසා අඳුරේ පවා අර විෂුවල් කොරටෙක්ස් එක ඇක්ටිව් එකේ තියාගන්න තමයි හීන කියන එක පරිණාමය වුණේ. ඒ කියන්නේ හීන කියන්නේ හරියට අපේ මොලේ පෙනීම හැකියාව පරීක්ෂා කරන ස්ක්‍රීන් සර්වර් එකක් වගේ කියලා තමයි පරීක්ෂකයෝ කියන්නේ. ලේසි නෑ හීන ගැන අපි නිකන් අවතක්සේරුවෙන් හිටියට නේද? ඒක තමයි වැඩි. තව තියෙනවා කියන්නේ අහගෙන ඉන්න. බොරුවක් කියමු. වාසියට පහසුවට හැමලා කියලා දාමු. හැබැයි මං කිව්වේ හීන ගැන බොරු නෙමෙයි.

උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ

0: නාරම්මල් සාගම්පොල.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අපරණ මේ පෘථිවියට අමතර හිතන්නක තව කොහෙද?
0: හිතට ශක්තිය.
1: සිරුරට සුවය.
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
0: ලස්සනට ඉන්න අලුත් රහස්.
2: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
1: කලර්ස් වල පිලි කැම.
4: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා. සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The Welcome Show.
1: I burn for that for a couple of days on
5: Hot Supreme Radio. The Welcome Show.
0: Satya Davas Pahima. Uday Hatata.
5: The Welcome Show.
1: අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

අපි නම් වෙනස් වෙන්නේ අපි කට්ටිය ආශ්‍රය කරන අය වෙනස් වුණාට. අනේ ඉතින් ඔබ තමයි ජීවිතේ කියන්නේ. නා කවුද hina වෙන්නේ? මිනිසුන්ට hina වෙන්න පා මිනිසුත් එක්ක hina වෙන්න. ඒ වුණාට මගදී පොලිස් නිල

ොල්ල පොලිසිය සමඟ සිද්ධවෙච්ච සිද්ධිය ලස්සන ඒ අයි රූපරාමෝකට ගොඩ්දාලා ලස්සට මට එවලති අපේකරුසට පැතුම් සිල්ල බොම සූති එක හරිව විනෝදයි එක වලන්ඩයිතිං කට්ටට බෑ. අයේෂ් නිර්ෂාත් ඔයා ආදරෙන් මතක්කත්නවා හනද තව කවුති තුවන් සබරාව නිමාශයවෙල්ලඉන්න කවුද වෙනස්සුලයන් කවුරුත්න දේශා හයි ඔයාවත් එකතු කරගන්නවා හනද මාග්‍යව අමතක් කරන්න බෑමට කැන්ඩිවලින් ආදරෙන් මතක් කරනවා. එත එක්කම මේ පැත්තට යන්නයි හදන්නේ මම යනවා කුරුණෑගලට. කුරුණෑගලින් ඉන්න කොරුණෑගල මං ආව කුරුණෑගල ඉඳලා කුරුණෑගල ඇතුකල්පුරද සිට මේ අවස්ථාවද මං එකතු කරගන්නවා නතිශානීගේ ආදරණීය ස්වාමි පුරුෂයා උද්‍යංගව එකතු කරගන්න කියලා තියෙනවා. බොහොම ස්තුතියි. උදයංග කියන්න හොඳ නමක් රයිට් මට පාද පැත්තට එනවා. ඊට පස්සේ ලක්ෂ්මන් මාවත ආදරේ මතක් කරනවා. කුමාර හේමන්ත ඉන්නවා කොහෙන්ද කියලා නම් දාලා නැහැ. කුමාර හේමන්ත ආ වවුනියාවෙන් ගුවන් හමුදා කඳවුරේ ඉඳලා මාව අහගෙන ඉන්නවලු. බොහොම ස්තුතියි වවුනියාව ගුවන් හමුදා කඳවුරට. මාගේ ආචාර්ය උත්තම ආචාර්ය රයිට් අපි යනවා හින්දි සින්දුවක් අහන්න. කාලෙකින් ඇහෙන්නේ නැති පරණ හින්දි සින්දුවක් අහලා බලන්න. මේ වහන්න ඉතින් සුප්‍රීම් අපි අහන්න ඕනේ. හවස 5:24

0: බලාපහව සපහ නරිතිහයි.
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
2: දශක පහක් පුරා පිත්තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක The Welcome Show
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
0: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විට්සර්ලන්තයේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විට්සර්ලන්තයි ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ ඇටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
6: අවුරුදු 17ක්
0: ලේසි නෑ.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
8: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

කියාවේ තනිව ඉන්න බැරි නම් ඉතින් කවුරුර හොය ගන්නවා මෙතන මයික් ඔන් කරගෙන සින්දු ගැල්ල ඇස් වෙන්නේ පායිෂ් අද කතාව ඉවර කරන්න එලාස්ස වෙන්නේ ඉවර කරන්න කලින් තව විශේෂ දේවල් දෙකක් ගැන කියන්න ඇයි අපිට මේ දකින අමුතු හීන ඇහැරුණ ගමන් අමතක වෙන්නේ අපේ මොලේ තියෙනවා යම් කිසි කැමිකල් එකක් අපි දැන් විද්‍යා පාඩමක් නෙමෙයි දැන් කැමිකල් ගැන කියන්නේ අත වශයෙන්ම ගොත් මට ඒ වචනේ ප්‍රොනන්ස් කරගන්න බෑ නොදන්න වචන නොකිය ඉන්නක හොඳයිනේ රයිට් කැමිකල් එකක් තියෙනවා මේක තමයි අපේ මතකය හදන්න උදව් කරන්නේ ඒ කියන්නේ අපේ අර RME ස්ලීප් එක හරිද ඒකේ ඉන්නකොට මොලේ මේ කැමිකල් ලෙවල් එක ගොඩාක් අඩු වෙනවා. ඒ නිසා තමයි අපිට අපි දකින දේවල් මොලේ සේව් වෙන්නේ නැත්තේ. ඒ වගේම හීනවල කිසිම ලොජික් එකක් නැති වෙන්නේ මොලේ තර්කානුකූලව හිතන කොටස නිින්දෙදී ඕෆ් වෙලා තියෙන නිසා. හරිද? එනම් කිසිම තේරුමක් නැති ආතබූත හීන දකින්න යන්නේ ඒ නිසා. හරිද? හැබැයි ඔයා දන්නවද සමහර අයට පුළුවන් තමන් හීනයක් දකින්න කියලා හීනෙදිම තේරුම් අරගෙන ඒ හීනය කන්ට්‍රෝල් කරන්න. එහෙමයි ඉන්නවා. සමහර අය ඉන්නවා එපිසෝඩ් විදියට හීන බලනවා. ඒ කියන්නේ ආරයිට්. හීනේ පළවෙනි කොටස අවසානයි දෙවෙනි කොටස ඊළඟට බලනවා කියලා ඔහොම වතුර එකක් බීලා එහෙම ආයෙ දෙවෙනි කොටස බලන අයත් ඉන්නවා. හරි ඇත්ත මේය. මේ වගේ වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ හීන ලෝකයේ ඇතුලේ ඔයාට ඕන විදියට පියාඹන්න. කැමති දේවල් මවන්න. මේක ප්‍රැක්ටිස් කරලා ලබා ගන්න පුළුවන් මාර අත්දැකීමක්. හරි නිකන් try කරලා බලන්න. නිකන් රෑට හීන එපිසෝඩ් වශයෙන් බලනවාද? එහෙම නැත්නම් මං කැමති හීනයක් හිතාගෙන මවලමාද? අනේ වගේ දේවල්. හරිද? ඉතින් අපි ඇත්තටම හීන දකින්නේ ඇයි? ඒක ප්‍රශ්නයක් විසඳන්නද? එහෙම නැත්නම් ජීවත් වෙන්න පුහුණු වෙන්නද? ඇස්පෙනීම ආරක්ෂා කරගන්නද? විද්‍යාඥයන් තාම මේ ගැන පරීක්ෂණ කරනවා. සමහර විට මේ හැම දෙයකම එකතුවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපි හැමදාම රෑට යන මේ හීන ලෝකේ කියන්නේ අපේ මොළයේ තියෙන පුදුමාකාර හැකියාවන් පෙන්නන කරන තැනක් කියලා තමයි කතාව අවසානයේ මට ඔයාලට කියන්න තියෙන්නේ. අද කතාව හීන ගැන ඔන්න ඔය විදිහට මම ඉවර කරනවා. අසා සිටි ඔබ සැමට ස්තුතියි. එහෙනම් තව සින්දුවක් අහන්නයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මම කොරියාව පැත්තට යන්න ඕනේ. මම කොරියාව ඊට පස්සේ ප්‍රසංගව කලිනුත් එකතු කරගත්ත. ප්‍රසංගට ඇහිලා නැද්ද කොහෙද? ප්‍රසංගවයි ප්‍රසංගගේ යාළුව සෙට් එකයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ආසී කියලා දාලා තිනවා මටේ සුන්නා ලෙජන්ඩ්. ආයිට් ඔයාවත් එකතු කරගන්න. අන්න සුන්නා ලෙජන්ඩ් කෙනෙක් කෙනා මමත් එපිසෝඩ් දිඩිට හීන බලනවා කියලා මරු. ඔයාවත් එකතු කරගත්ත. මට පුළුවන් හීනයක් දකින්නවා කියලා දැනගන්න. රයිට්. ඔය එන්නේ කමෙන්ට්. අයියෝ යනවද කියලා. නෑ තව වෙලා තියෙනවා. තව පොඩි වෙලාවක් ඉන්නවා. හරි එවනම් මේ සින්දුවක් අහන්න යන්න හදන්නේ. වැඩි වෙලා ඉන්න බෑ. උන් අපි යනවා සින්දුවට. පෙනිෂ් පාදකතුමා වෙනුවෙන් මෙන්න සින්දුව. එයාගේ නුදුරේදී බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන හීනය මෙන්න සින්දුවේ.

0: මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739188 ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්
1: Travel with Supreme
2: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි deni denenava
1: soduru atite sevaneli atarin vartamane aadara situvile situam karana dream night
3: sati dinapala ratri hatata
2: anugrahaya
5: vartha apita vartha tabene koti ate nlb tanade tahane luturaiye rupiyal koti 13.9 ata ikmavu davanta supiritaya galaba dimin rati samvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane vela digena obat koti patiyak wanne

0: Kembo Town with DJ Ashi.
1: රයිට් වෙලාව හවස 5 විනාඩි 49 වෙනකොට ඉතින් මොනා කරන්නද අපි යන්න යන්නයි හදන්නේ යන්න කලින් කොරියාවේ කොල්ල සෙට් එකට අපි කියනවා ගොඩක් ආදරෙයි අපි බලාගෙන නටනවා කියලා කියනවා බොහොම ස්තුතියි පුළුවන් තරම් සින්දු දෙන්න try කරා ඉතින් අද අපේ classic songs දින අපි හෙට හම්බ වෙනකොට අලුත් සින්දුත් එක mix කරලා අපි සින්දු අහමු ඉතින් හෙටත් එන්න කියලා කතා කරනවා හැමෝටම සඳු සමරසේකර ආව එකතු කරගන්නවා විශේෂයෙන් ප්‍රසංග අපි යනවා එහෙනම් RMR යනවා thank you සෝනු ඔයවත් එකතු කරගෙන ඉෂානි සඳමාලුවන් මතක් කරන්න ඕනේ හැමෝම එකතු කරගන්න ගියොත් මට දැන් වෙලා යනවා ආදරේ හැමෝටම TikTok live එකට ආපු හැමෝටම ගොඩක් ස්තුතියි ඒ වගේ මට message කරපු FM 89.1 සුපර් රේඩියෝ හගෙන ඉඳපු ඔයාටත් එසේමයි එහෙමනම් හෙට හවස 4ට හම්බ වෙන බලාපොරොත්තු වෙන් ගිහින් එන්න සුබ රාත්‍රියක් මං ආශිර්වාදයි

0: සිවිසන්දෑවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේ

0: 89.1 Supreme Radio. සමරු බලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022
1: Sri Lanka's number 1 chart show
2: number 20
1: number 10
2: inga sunga padda kohe yanne number 5
1: Number 1
3: kittuwa dilga samudu
0: Saturday weekend ek happening karaganna
4: eta vela thore janapriya sindu ekka dikata ekka palata sinasurada ude 10 indan dawal 12 wenakal
0: Supreme Radio Super Hits 20 with Hasita
5: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
8: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
7: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
9: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
10: The welcome show.
11: I work සුබදාසනක බලා උදෑසන හන්න.
10: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
10: The welcome show.
11: අනුග්‍රහය.
12: වාර්තා පිට වාර්තා සම්මේ කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: Meltol හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
14: 89.1 89.3 Supreme Radio.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගාපව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තියාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි මං ගම්පහ ප්‍රදේශයේ පදිංචිය. තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා මට. මේ ඇඳලා මට ලක්ෂයක් විදිහට ඉස්සර දෙකක් තුනක් ඇදලා දෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ. මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේක 30ක් හරිනවා. ජනාධිපති අරමුදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු මගේ වචන දෙකේනවා. ලේට් සොෆ්ට් එකක් කරන් හිටියේ මම ඉස්සෙල්ලා. ලේට් සොෆ්ට් එක මගේ ව්‍යාපාර වැඩිලා ගියේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටුවීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂයයි මම කියන්නේ මේක ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝදර සියලුම දෙනාට මම ස්තුති කරනවා.

0: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
4: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
5: සුවඳ දැනි දැනි දැනෙනවා.
6: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
4: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය
8: එන්න

0: Welcome show.
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විස්සලන්තේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විස්සලන්තේ ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ අටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
3: අවුරුදු
2: 17ක් ලේසි නෑ.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: විග්‍රහය.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අලුත් බලාපොරොත්තු ගොඩාක් එක්ක මේ මාසේ ආරම්භ වෙන්නේ. අපිට ජීවිතේ වැඩිපුරම තියෙන බලාපොරොත්තු. අපි වැඩිපුරම උත්සාහ කරන්නේ ඒ බලාපොරොත්තු සඵල කරගන්න. සමහර වෙලාවල් වලට ඒ බලාපොරොත්තු අපේ ජීවිතෙත් එක්කම මැකිලා යනවා. හැම කෙනෙක්ම ජීවිතේ තියෙන මේ ලස්සන බලාපොරොත්තු එකින් එක හැබෑ වෙන්න කියලයි මේ අලුත් මාසේ ප්‍රාර්ථනාවත් එක්ක අපි මේ වැඩසටහන අද දවසේදී ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අදත් එන්න මේ සුන්දර රාත්‍රියේ හෝරා 3ක් පුරාවට ආදරය ගැන ආදරෙන් කතා කරන්න.
1: බලාපොරොත්තු කියන්නේ ජීවිතේ අපි ළඟින්ම තියාගන්න ඕන දේවල් වලට. සමහරක් වෙලාවල් වලට මිනිස්සුන්ව ජීවත් කරන්නෙත් හසිත. ආදරණීය බලාපොරොත්තුවක්. ආදරණීය බලාපොරොත්තු කියන්නේ අපේ ජීවිත ඇතුලේ, මේ ජීවිත කතාව ඇතුලේ අනිවාර්යයෙන්ම අපි සන්තකයේ තියාගන්න ඕනේ හරි ලස්සන ආදරණීය මතකයක්. එහෙමනම් බලාපොරොත්තුත් හිතේ තියාගෙන ආදරය ගැන, ආදරණීය මතක ගැන, ආදරය ගැන දැනෙන විදිහ ගැන, ආදරය විඳපු විදිහ ගැන අපි කතා කරමු. දිගටම අහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධනනිධානය 8,00,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
1: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොම ස්තුතිවන්තයෙන් අය පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15 ගන්නවා. ඉතින් මට කවදා හරි ලොතරැයි කැදේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දැන් ඉඳ ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිබඳව. ඇත්තටම ලොතරැයි මණ්ඩලයේ දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම ඒ දියුණුව යොදා ගන්න පුළුවන්. ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්තයි මේ ප්‍රයෝග මුදල් ලබා දීමට. ඇතරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ විතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍යයක්.
3: Travel with Supreme.
2: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: ලොක දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විත්සලන්තේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විත්සලන්තේ ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ ඇටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
8: අවුරුදු 17.
7: 17ක් ලේසි නෑ.
6: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show
9: 89.1 89.3 Supreme Radio.

0: එදිනදා ජීවිතයේදී අපිට කොයිතරම්නම් වියදම් කියන දේවල් තියෙනවද නේද මනිෂ? දැන් සාමාන්‍යයෙන් වියදම් කියන දේවල් නැති වෙන්නේ නැහැ. අපි හම්බ කරන ගානට වඩා වියදම් කරන විදිහ ඒ අගේ වැඩි.
1: අනිවාර්යයෙන්ම දැන් සාමාන්‍යයෙන් හසිත මේ අපිට කියක් හරි අතේ තිබ්බහම වියදම් නොකර බෑ වගේ තත්ත්වයක්ත් තියෙනවා.
0: අනිවාර්යෙන් අපි හම්බ කරන ගාන මදි නම් අනිවාර්යෙන් අපි ළඟ තියාගන්න ඕනේ මේ ලොතරැයියක් කියන දේ. විශේෂයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයියක්.
1: අනිවාර්යෙන්ම
0: මේ විශේෂ ලොතරැයිය ගැන අනිවාර්යෙන් කියන්න ඕනේ. මේ තමයි අද සම්පත ලොතරැයිය. මේ ලොතරැයිය බිහි වෙලා තියෙන්නේ මහජන සම්පත ලොතරැයිය තුළ. ඉතින් මහජන සම්පත ලොතරැයිය කියපුවම අපි දන්නව නේද? ලොතරැයි ලෝ රජ කිරුළ තමයි මහජන සම්පත ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් මහජන සම්පත දිනුම් වාරේ තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබනවා. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් වාර දිනා ගන්න පුළුවන්කම තියෙද්දී අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් වාර දිනා ගන්න හැකියාවක් තියෙනවා.
1: ඔව් ඒ වගේම තමයි අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි වාදිනා ගන්නකොට අනෙකුත් සෙසු තෑගත් එක්ක ඔන්න අද සම්පත ලොතරැයි පත් හරහා ඔබට වාසනාව ඔයාගේ කරගන්න අවස්ථාව තියෙනවා. එහෙමත් නැත්නම් තෑග ඔයාගේ ළඟට ඔන්න ගෙන ගන්න අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අත සම්පත ලොතරැයිය ගැන වැඩි වැඩියෙන් මිලදේ ගන්න කියලා ආරාධනා කරනවා. මතක තියාගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: මිනිස්සු කියන්නේ හර පුතුම ජාතියක් හසද. මිනිස්සුන්ට පුළුවන් පණ දෙවනි කරලා ආදරය කරන මිනිස්සුන්ට මහා පුදුමාකාර විදිහට රිද්දන්න වෙලාවකට හිතෙනවා, මේ තරම් පණ දෙවනි කරලා ආදරය කරපු මට කොහොමද මෙයා මේ විදිහට රිද්දන්නේ කියලා. හැබැයි ඇත්ත ඒකයි, මිනිස්සුන්ට පුළුවන් අපිට වැටිපුර ආදරය කරපු කෙනෙක්ට වැටිපුරම රිද්දන්න. මං ෆේස්බුක් එකේ හරි අපූරු වචන ටිකක් දැක්කා. මෙන්න මේ විදිහට තියෙන්නේ. දවසක් මං අහස දිහා බලන් දුකින් ඇහුවා, ඇයි යාව මට දුන්නේ නැත්තේ කියලා. එතකොට අහස මට කිව්වා, එයා කවදාවත් මං දිහා බලාගෙන ඔයාව ඉල්ලුවේ නෑ කියලා. මේක ගොඩාක් වෙලාවල් වලට අපි හැමෝටම උරුම ආදරයක්.
1: අපි කෙනෙක්ට නොසෑහෙන්න ආදරය කළත්, ඒ නොසෑහෙන්න ආදරය ලබන කෙනා ඔයාට ඔයා බලාපොරොත්තු වෙන තරමේ ආදරයක් නොදුන්නා වෙන්න පුළුවන්. ඔයාට එයාව වටිනවා වුණාට එයාට ඔයාව වටින්නේ නැති වෙන්න පුළුවන් නේද? ඒ වගේම එයාට ඔයාව වටිනවා වුණාට ඔයාට එයාව වටිනවද කියලා හරියටම තේරුම් ගත්තද කියන ප්‍රශ්නෙත් අපි තුල තියෙනවා. හැමදේම තීරණය වෙන්නේ තේරුම් ගැනීම.

0: Supreme Radio. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I birds the podcast like a love with us on
1: the hot. Supreme Radio the welcome show.
0: සතියේ දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
10: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
11: FIFA World Cup 2026 තරඟ විස්තර.
12: 2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ දෙවනි වටේ සිව්වෙනි දිනය අදයි. 32 වටේ තීරණාත්මක තරඟ කිහිපයක්ම අද දිනේ නිව්යෝක් සහ මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණවලදී නිමාවට පත් වුණා. දිනේ නිමවදුටු ප්‍රථම තරඟේ ස්වීඩන කණ්ඩායම අතිශය අසීරු තත්ත්වයකට පත් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ප්‍රබල ප්‍රංශ කණ්ඩායම සමත් වුණේ 3-0 ලෙසින්. නිව්යෝක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙම තරඟේ ආරම්භයේ සිටම ප්‍රංශ ක්‍රීඩකින් දැක් වූ දක්ෂතා හමුවේ ස්වීඩන ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. මේ අතර තම මෞබිමේදී එනම් මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේදී ලතින් අමරිකානු ප්‍රබලින් වන ඉක්වදෝරය පරාජය කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායමට හැකියාව ලැබුණා. දේශීය ප්‍රේක්ෂකයන්ගේ දැවැන්ත දිරිගැන්වීම මැද්දේ ඉක්වදෝරය පරාජය කළ මෙක්සිකෝව මීළඟ වටේ සඳහා වන තමන්ගේ සුදුසුකම මෙලෙස තහවුරු කරගත්තේ 2-0 ලෙසින්. ලෝක කුසලාන තරඟාවලියේ අද රාත්‍රියේ තවත් සටනක් ඉතිරිව තිබෙනවා. රාත්‍රී 9:30 ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී ප්‍රබල එංගලන්ත කණ්ඩායම කොංගෝ රාජ්‍යයට එරෙහිව තරඟ බිමට පිවිසීමට සියලු කටයුතු සූදානම්. එමෙන්ම හෙට එනම් ජූලි මාස 2 අලුයම් කාලයේදී තවත් තීරණාත්මක තරඟ දෙකක් පැවැත්වෙනු ලබනවා. අලුයම 1:30 සියටල් නුවරදී බෙල්ජියම සහ සෙනගාලය අතර මහා සටන ආරම්භ වීමට නියමිතයි. ඉන් අනතුරු අලුයම 5:30 සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය බොස්නියා හර්සගොවිනා කණ්ඩායමට එරෙහිව තරඟ වැදීමට සූදානම් වී සිටිනවා.
7: ආපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.
8: සුප්‍රීම්

0: අපිට හීන බලාපොරොත්තු තියෙනවා කෝටි ගාණක් වටින. සමහර හීන හැබෑ කරගන්න නම් අපිට කෝටි ගාණක් මුදල් කියන දේවල් ඕනේ.
1: අනිවාර්යයෙන්ම.
0: ඉතින් සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ හින්දා ගොඩාක් අය පසුතැවෙනවා. ඉතින් ගොඩාක් අය වේදනාවෙන් ඉන්නවා මේ හීන හැබෑ කරගන්න බැරුව. ඉතින් මේ කියන ලෑස්ති වෙන්නේ නිදානයක් විදිහට ඔයාට මේ සල්ලි හොයලා දෙන කෙනෙක් ගැන. ඒ තමයි ධන නිදානයේ ලොතරැයි. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිදානයේ ලොතරැයිය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි කියන කාරණාව කියන්න ඕනේ. ධන නිදානයේ ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පසුගිය මැයි මාසයේදී කන්ද උඩරටින් බිහි කරන්න හැකියාවක් ලැබුණා. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් හිමි කර දෙමි.
1: ඔව්, ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම්ම දින ධන නිදාන ලොතරැයි අලවිය තුළින් ඍජුවම අපේ රටේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඉතින් ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියටත් අපිට දායකත්වය ලබා දෙන්න හැකියාව උන හම්බ වෙලා තියෙනවා. එහෙමනම් ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැන බලන බලන තැනින් ධන නිදාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදීගෙන ඔයත් කෝටිපතියෙකු විසිරක්ෂපතියකු වෙන ගමන් සුපුරුදු තෑකි වලට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම දින සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න කියන දේ මතක් කරනවා. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔයත් මිලදී අරගෙන ආගෙත් ඔය කෝටිපති හීන හැම එකක්ම එකින් එක හැබෑ කරගන්න කියලාත් අපි විශ් කරනවා. එහෙමනම් ඉතින් මතක තියාගන්න, ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ඔයාගේ ළඟට හැමදාමත් සුපුරුදු විදිහටම අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන
3: Dream Night Supreme Radio.

පළ මොහෝරාවේ අවසානය විවිධයට සිද්ධ වෙන්නේ. අපිට තවත් කත කරන්න හෝරා දෙකක්ම තියෙනවා. මේ කාල සීමාව ආදරය ගැන වැඩිවැටියෙන් කතා කරන්න. හැම කෙනෙක්ම තමන්ගේ රාත්‍රය ගත කරන්නේ තමන්ගේ ආදරයත් එක්ක, තමන් ජීවිතයේ වැඩියම බලාපොරොත්තු වෙන කෙනත් එක්ක. මේ රාත්‍රී වෙලාවකට අපිව තනි කරනවා. අපිට අපි ආදරය කරන කෙනාගෙන ආයෙ මතක් කරලා දෙන්න, එයත් එක්ක කතා කරන්න, එයත් එක්ක කාලය ගත කරන්න. මේ රාත්‍රියේ තමයි දවසේ වැඩි හරියක් කාලය ගත කරලා, මහන්සියෙන් ඒ කාලය ගත කරලා අපිට විවේකයක් ලබා දෙන්නේ. අපේ හදවතට ලඟුණු ඒ ආදරයට සංසුන්ව නිදහසේ ආදරය කරන්න. ඉතින් මේ රාත්‍රිය ඔයාගේ ඒ සංසුන් නිදහසේ කරන ආදරයට තෝතැන්නක් කරගන්න. අලුතෝරාවට යමු. දිගට මහගෙනින් 89.1 89.3 මෙහාගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
3: හිතට ශක්තිය.
1: සිරුරට සුවය.
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
3: ලස්සනට ඉන්න අලුත් රහස්.
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම.
2: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
3: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ
6: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියෝ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
6: හරි හරි. අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ කොතනද?

0: මොකක්ද ජීවිතේ? කවුරුහරි මේ ප්‍රශ්නේ අපි කාගෙන් ඇහුවත් හසිත සමහරක් වෙලාවල් වලට අපි ගොළු වෙනවනේ. ඇත්තටම මේ ජීවිතේ මොකක්ද? මේ ජීවිතේ තියෙන තේරුම මොකක්ද? අපි ජීවත් වෙන මේ ටික කාලේදී ජීවිතය ඇතුලේ මොන විදිහේ දේවල්ද අපි ලබා ගන්න ඕනේ? මෙන්න මේ වගේ ප්‍රශ්න කවුරු හරි කෙනෙක් අපෙන් ඇහුවොත් එහෙම අපි විනාඩි දෙක තුනකට නිශ්ශබ්ද වෙනවා. මොකද අපි තාම හරියට දන්නේ නැහැ ජීවිතය කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. ඇත්තටම හසිත ජීවිතය කියන්නේ සුළුවට අපිට එක එක විදිහට කියන්න පුළුවන් වුණාට මේක හරි බැරෑරුම් වචනයක්. මේ ගැන කටුවන සීලානන්ද හාමුදුරුවෝ ෆේස්බුක් සටහනක් තියලා තිනවා හරි අපූර්වට. මෙන්න මේ විදිහට තමයි උන්වහන්සේ කියලා තියෙන්නේ. ජීවිතය සිනහවක අතරමැද කඳුලක්ද තිබිය හැක. දුක සතුට අතරමැද ජීවිතේ සොයනු ඇත. තනිව ආ මගක හමු වුණිද බොහෝ අය අතරමැද තනිවමම යලිත් යා යුතුය හෙට.
1: ස්ථීරයි කියලා හිතන හැම දෙයක්ම ස්ථීරයිද? මේ තැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා තමයි. අනිවාර්යෙන්ම අපිට හිතන්න ප්‍රශ්නයක් තියෙනවා ස්ථීරයි කියලා හිතන හැම දෙයක්ම ස්ථීරයිද කියලා. නමුත් සමහර දේවල් ජීවිතේ තියෙනවා ස්ථීරවම තිබුණා නම් කියලා හිතන ධර්මේ. අපි එහෙම හිතාගෙන ජීවත් වෙනකොට ඒක ස්ථීර නෑ කියලා එකපාරටම දැනෙනකොට ඒ විඳවීම අපිට අමාරුවෙන් කියලා දෙන්න උත්සාහ කරනවා හැම දෙයක්ම ස්ථීර නැහැයි කියලා. කිසිම දෙයක් ස්ථීර නොමැති මේ ලෝකේ ආදරය හෝ මොනයම් හෝ දෙයක් ස්ථීර වෙයයි කියා සිතන්නට හොඳ නෑ. මෙහෙම හිතුවොත් ඔයාට ඔයාගේ ජීවිතේ ආදරයේදී එවගේම ඕනෑම අවස්ථාවකදී හැමතේකින්ම පහසුවක් දැනේවි.

0: තියෙනවා. NLB කියන්නේ ඒ සෙහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒක උකත් සරව ගන්න ඕන. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක හතරක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා. මුණුබුරායි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ඔය ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩි විලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් తీවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: Happening evening drive එක
0: lead කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා.
4: ඔරු කියනවා ඉතින් මට උගලට මොරු කියන්න බෑනේ.
3: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
2: back to back සින්දු අහන්න.
5: Let's go.
6: Every weekday at 4 PM in Porto with Ashi Ali.
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
9: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විස්සලන්තේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විස්සලන්තේ ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ අටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
10: අවුරුදු
9: 17ක් ලේසි නෑ.
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show
11: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: 89.3 Supreme Radio.
1: හසිත මේ අයියල මල්ලිලා කියන්නේ හරි ආදරෙන් ඉන්න පිරිසක් නේ.
2: අනිවාර්යෙන් ඉතින් එකකින් එකක් පෝෂණය වෙනවා මොකක් හරි නේද? ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ අයියාගෙන් අපි මොන හරි දෙයක් ඉගෙන ගන්න පවුල කෙනෙක්ගෙන් නේද? අපි පොදුවේ කියමුකෝ පවුල කෙනෙක් කියලා.
1: ඔව් දැන් අයියා කෙනෙක්ට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඒක ලොකු ශක්තියක්. ඇත්තටම මල්ලි කෙනෙක්ට අයියා කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඒක ඉතින් කියාගන්න බැරි විදිහේ ශක්තියක්. ඉතින් එන්නේ ඒ විදිහේ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ගැන කතා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් බලනවා ඇතිනේ කාවද මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ කියලා. මේ වෙන කවුරුත් නෙවෙයි, අපි හැමෝම දන්න ලොතරැයි ලොව රජ කිරුල උසුලාගෙන ඉන්න කෙනා. එහෙමත් නැත්නම් මහජන සම්පත ගැන තමයි කතා කරන්නේ. මහජන සම්පත ගැන කතා කරනවා කිව්වට අද අපි පොඩක් මල්ලි ගැන විචුට වැඩිපුර කතා කරනවා හසිත.
2: මහජන සම්පත තුලින් බිහි වෙන මල්ලි තමයි මේ. ඒ තමයි අද සම්පත ලොතරැයි.
1: ඔව් ඉතින් මෙහෙම කියන්න හේතුව තමයි මහජන සම්පත දිනුම් වාරේ තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් ඔන්න අද සම්පත ජයග්‍රහකෙන් තෝරා ගන්නු ලබනවා. ඒ නිසා තමයි අයියයි මල්ලී කියලා කිව්වේ. ඒ කොහොම වුණත් ත්‍යාග රටාව ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගි වුණ දැන් ඔබට දෙනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත් අද සම්පත ලොතරැයි හරහා ඔයාගෙම කරගන්න ඔයාට දැන් වාසනාව තියෙනවා.
2: ඒ විතරක් නෙවෙයි අවසාන අංක 3 ගැලපීමෙමුත් රුපියල් 4000ක මුදලක් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනකොට අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත් හරහා ඔයාට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කරන්නේ අද වියදමට ගැලපෙනම අද සම්පත ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඉතින් මේ වාසනාව ඔයාගේ කරගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කිරීම, මේ විශේෂ මතක් කිරීම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න වෙන කවුරුත් නෙවෙයි. හොඳට මතක තියාගන්න ජාතික ලොතරැයි මණ්ඩලය.

0: දෙවැනි හෝරාව මේ විදියට අපි ගත කරමින් ඉන්නේ. ආදරණීය හෝරාවක්, ආදරණීය ගීත අතරේ අපි තනි වෙලා අපිට අපේ ජීවිතය ගැන, තවත් ආදර කතා ගැන ගොඩාක් හිතන්න, පතන්න වෙලා වෙලමිලා. මේ රාත්‍රිය අපි හරි ආදරෙන් ගත කරන්නේ. අපේ බලාපොරොත්තු වෙලාවකට අපේ තුළම විනාශ වෙලා මැකිල යනවා කියලා මං වලට කලින් කිව්වා. ඒ විදිහේ තමන්ගේ බලාපොරොත්තු හැබෑ කරගන්න හැම දෙනෙක්ම උත්සාහ කරද්දී, ඒ විදිහටම යාලා හිතන විදිහටම ඒ දේවල් හැබෑ වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා. එයාලගෙන් අහලා බලන්න, එයාලා කොහොමද ඒ දේවල් හැබෑ කරගත්තේ කියලා. වාසනාව කියන දෙයට අපිට ඉඩ දෙන්න බෑ. උත්සාහය කියන දෙයි, වාසනාව කියන දෙයි අපේ ජීවිතයට ලාගා කරලා දෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම උත්සාහයෙන් වාසනාව ලඟා කරගන්න, ආදරේදි වගේම හැම කාරණාවකදීම.
1: වාසනාව කියන දේ හැබෑ කරගන්න, උදා කරගන්න. ඇත්තටම හරි ලස්සන වචන ටිකක් හසිතා. අපි ගොඩාක් වෙලාවට හිතනවා වාසනාව අපිට ඉබේ පෑදෙනවා කියලා. අපි වාසනාවන්තෝ නෙවෙයි කියලා අපි වෙලාවකට හිතනවා. හැබැයි අපි උත්සාහ කළාද යම් තැනක, එතන අපිට වාසනාව සමහරක් වෙලාවල් වලට කැරකෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වාසනාව තියෙන්නේ අපි ළඟමයි. වාසනාව ක්‍රියාත්මක කරන්න ඕනේ මොන විදිහටද කියන කාරණේ දන්නෙත් අපිම විතරයි. ඒ නිසා උත්සාහය අත් නොහැර හිටියොත් වාසනාව කියන දේ හැම තැනකදීම ඔයාගේ ළඟට අනිවාර්යෙන් වෙනවා. අපි කතා කරමු තව ගොඩාක් දේවල්. දිගටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම.
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා
9: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකනමු.
7: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සමහර දේවල් තියෙනවා අපි කොච්චර වචන කරන්න හැදුවත් කොච්චර එකට ගලපලා කියන්න හැදුවත් සාමාන්‍ය මිනිස්සුන්ට ඒ දේවල් කියාගන්න හරි අමාරුයි හසිත. වචනයක් ගලපගෙන ඊළඟ වචනට යනකොට සමහර වෙලාවල් වලට මිනිස්සු ගොළු වෙනවා ඉතුරු වචන ටික අපි කොහොමද ගලපගන්නේ කියලා. හැබැයි කවියෝ කියන්නේ වචන ගලන මහ ගංගාවක් වගේ. මට එහෙම කියන්න හිතුනේ ෆේස්බුක් එකේ මම හරි ලස්සන වචන ටිකක් දැක්කා. මට හිතුණා මේ පේලි ටික අනිවාර්යයෙන්ම ඩ්‍රීම් රයිට් ඇතුලේ කියන්න ඕනේ කියලා. මොකද වචන වලින් අපි ගොඩාක් වෙලාවල් වලට සමහර වෙලාවල් වලට සමහර අයට දේවල් කියන්න උත්සාහ කරනවා. හැබැයි අපි අසාර්ථක වෙන්නෙත් අපේ අතින් අපේ නොදැනුවත්කම නිසා කියවෙන පුංචිම පුංචි වචනයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් ලස්සනට වචන වෙලා තියෙන මේ කවිය මට අන්න ඒ නිසාමයි කියන්න හිතුනේ. මෙරුණු කවියෝ තමයි ගස් වෙලා උපන්නේ. උන්ලියෝ කවි තමයි මල් වෙලා පිපෙන්නේ. උන්ට පෙම් කළ අයයි පිපෙන මල් නෙලන්නේ. ඒ නිසයි එයාලට නටුවේ කටු ඇනෙන්නේ. හරි බැරෑරුම්, හරි ලස්සන වචන ටිකක්.
1: මේ ලෝකේ හැම අයෙක්ටම කටුක අත්දැකීමක් තියෙනවා. අනිවාර්යෙන් හැම තියෙන්න ඕනේ. සමහර දේවල් ජීවිතයට ලං කරගත්තී කටු අත්තක් වගේ එදේ අල්ලනවා වගේ අපිට රිදෙන්න පුළුවන්. සමහරු කොයිතරම් රිදුනත් අමාරුවෙන් හරි අල්ලගින්නවා ඒ කටු අත්ත. මොකද එයාලගේ ජීවිතයට වටින්නේ අන්න ඒ කටු අත්ත හින්දා. කොයිතරම් රිදුනත් එයාලා ඒ කටු අත්ත හරිම ආදරෙන් හරිම වේදනාවෙන් අල්ලගින්නවා. එතන තියෙන්නේ දරා ගැනීමක්. ආදරය කරන්න ඕනි වේදනාවෙන්ද, එමත් නැත්නම් දරා ගැනීමෙන්ද, නැතිනම් සතුටින්ද? හිතන් වෙන ප්‍රශ්නයක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට අතරෙන මේ පෘථිවියට අමතර හිතන්නක තව කොහෙද
2: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම
5: ජාපෝඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
6: Sri Lanka's number one chart show.
7: Number 20.
6: Number 10.
7: Number 5.
6: Number 1.
2: Saturday, weekend ek happening karaganna.
1: Ethan vilathure janapriya sindu ekka dikata ekka palata. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
2: Supreme Radio Super Hits 20 with Hasita.
8: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
9: The Welcome Show.
10: අයිබර්ස් සුබෝදස්සනා කවල උදෑසන හතයි.
9: Supreme Radio The Welcome Show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
9: The Welcome Show.
10: අනුග්‍රහය.
11: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
12: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
13: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: 89.1, 89.3 Supreme Radio.
1: Dream Night. Night.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනදිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: ආදරණීය හෝරා දෙකක්ම අවසන් වෙලා අපි මේ ඇවිල්ලා ඉන්නේ අද දවසේ අවසාන හෝරාවට. රාත්‍රි 10 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ. ආදරය ගැන ආදරෙන් කතා කරමින් අපිත් එක්ක රැඳිලා ඉන්නවා ගොඩාක් ආදරණීය මිනිස්සු. එයාලගේ හදවත හරි ලස්සනයි. එයාලා තුල තියෙනවා හරිම ආදරණීය කතා ගොඩක්. එකින් එක මේ හැම දවසකම එයාලගේ කතා දිගහරින අපි සූදානම් ඉන්නවා 89.1 89.3. ඉතින් එකතු කරගන්න ලෑස්ති හොට්ලයින් නම්බරයකට කතා කරපු, ඒ වගේම වට්ස්ඇප් නම්බරයකට මැසේජ් කරපු කිහිප දෙනෙක්ම මම කියන්නම්. හොට්ලයින් නම්බරයකට කතා කරපු කිහිප දෙනෙක් ගැන ඔන සමීර මේ විදිහට කොල් එකක් ගත්ත මහනුවරින් ලසන ගීතයක් අහන්නේ අලුව හැමවුමත්, ඒ වගේම පවුල හැමවුමත් එකතු කරගන්න කියලා ආදරෙන්. ඒ වගේම කතා කරා නාවලින් දේශප්‍රිය වැඩ කරලා අද නිවාඩු පාඩුවේ ඔයාව රාත්‍රියේ අහගෙන ඉන්නවා කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න දේශප්‍රිය ඔයාවත් ඊට පස්සේ යන්න ලෑස්ති වෙන්නේ මොරටුවට. ඔන නිශාන්ත මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා, පවුල හැමවුමත් එක්ක මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තමයි ඔන්න නිශාන්ත මේ විදිහට කෝල් එකක් කරගෙන කිව්වේ. වට්ස්ඇප් එක පැත්තට යන්න ලෑස්ති වෙන්නේ.
1: මේ පැත්තට ගංග මැසේජ් එකක් ඇවිල්ලා තිනවා. අපි හැමෝම හරිම ආදරෙන් ඔයාලා දෙන්න වහගෙන ඉන්නවා. අපිට අත ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම රවීන් ඔන්න අපිව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. තනියෙන් නෙවෙයි, එයාගේ ආදරණීය සුදු රංගෙවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. ඒත් එක්කම ගාල්ලට යන වා ගාල්ලෙන් නිම්නාවේ අපි වහගෙන ඉන්නවා. ඉතින් අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න මනීෂා හසිතයි ආවයි හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි ඔන්නේ පැත්තෙන් කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ ආදරණීය හදවත් හැම එකක්ම හරිම ආදරෙන් එකතු කරගෙන ඊළඟ ආදරණීය ගීතට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකට වහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ට්‍රිම් නයිට්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී බෑක්
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
6: The welcome show
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udeha tata
6: The welcome show
2: anugrahaya
8: inna

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
2: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: ආදරයක් ඇතුළේ තියෙන්න ඕන දෙයක් විදිහට අපි දකින්නේ ආදරයයි විශ්වාසයයි නිහසිත. මං කියන්නේ මේ ප්‍රධාන වශයෙන්ම. ඉතින් ඇත්තටම ආදරේ සුන්දර වෙන්න වගේම ශක්තිමත් වෙන්නත් විශ්වාසය කියන දේ අනිවාර්යයෙන්ම අපේ ළඟ තියෙන්න ඕනේ. නිකන් හිතන්න අවුරුදු ගානක් මූණට මූණ හම්බ වෙන්න බැරුව රටවල් දෙකක ආදරය කරන දෙන්නෙක් ඇතුළේ උන්න තරම්නම් විශ්වාසයක් ඇතිද? අනිකට අවංක වීම, එයා ගැන තියෙන ආදරය, මේ හැම දෙයක් එක්කම තමයි විශ්වාසය කියන එක සම්බන්ධතාවයක් ඇතුළේ ගොඩනැගෙන්නේ. විශ්වාසය එක තැනකින් කැඩුණොත් එහෙම එතන මම හිතන්නේ ගොඩාක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් එහෙම නොවි විශ්වාසයෙන් ආදරයක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ලස්සන ආදරයක හිමිකාරීත්වය අපි හැමෝටම ලැබෙනවා. විශ්වාසය ගොඩනගා ගන්න අවුරුදු ගණනාවක් ගත වුණත් විශ්වාසය බිඳෙන්න යන්නේ පුංචිම පුංචි තප්පර කිහිපයක් විතරයි. මේක අපි දන්නව වුණාට වැඩි හිතන්නේ නැති කාරණාවක් හසිත.
1: ඇත්ත, ආදරයයි විශ්වාසයයි අනිවාර්යෙන්ම සම්බන්ධතාවයක් තුළ ගොඩනැගිය යුතුමයි. විශ්වාසය ගොඩනගන්න ලේසියෙන් බෑ. ඒකට කාලයක් ගත වෙනවා. සමහර විට හිතාගන්නවත් බැරි කාලයක් ඒ වෙනුවෙන් ගත වෙන්න පුළුවන්. කොයිතරම් කැපකිරීම් කරලා විශ්වාසය ගොඩනගාගත්තත් ඒ දේ නැති වෙන්න පුංචිම පුංචි අත්තර දීමක් ඇති. පුංචිම පුංචි තප්පර ගාණක් ඇති. ඔයා කීව විදිහටම. ඒ නිසා ආදරයයි විශ්වාසයයි අතර සම්බන්ධය පළතු කරගන්න තියා හිතන්නවත් එපා. අනිවාර්යෙන්ම විශ්වාසය කියන දේ ඔයාගේ සම්බන්ධතාවයට, ඔයාගේ ආදරයට අත්‍යවශ්‍යයි.

0: සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඉවිනිං ්‍රයිව එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
3: බොනි කර තරුවක් තමත් බොනි කර තම
1: බැක් ටු බැක් සින්දු අහන්න
4: Let's go
0: Every weekday at 4 p.m. in Port Town with Aashi Ali ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යමු සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම The Welcome Show අහන්න
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත්වී වනකානමු
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය කලා යන කානු පත්තතිත හැකිතාක් පිරිසිදුව තබාගන්න ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්

0: 89.1 Supreme Radio. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විස්සලන්තේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විස්සලන්තේ ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ ඇටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
2: අවුරුදු 17.
1: 17ක් ලේසි නෑ.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයියනේ Supreme Radio පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
5: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ආදරණීය කතාබහක්. අපි හෙටත් ආදරෙන් හමු වෙන්න බලාපොරොත්තුෙන් තමයි මේ විදිහට සමුගන්න ලෑස්ති වෙන්නේ. අපිට ආදරේ පිරුණු බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. සමහර බලාපොරොත්තු අපි තවමත් ඉටු කරගන්න උත්සාහ කරලා නැහැ. අපි ලෑස්ති ඔයාගේ බලාපොරොත්තු ගැන කතා කරන්න, ඒ බලාපොරොත්තු වලට හයියක් වෙන්න, විශේෂයෙන්ම ආදරණීය බලාපොරොත්තු වලට. දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක. ඔයා තමයි අපේ වත්කම. ආදරෙන් ගත කරා මේ රාත්‍රිය. හෙටත් ආදරෙන් මේ රාත්‍රිය ගත කරන්න එන්න මේ පැත්තට 89.1 89.3 ඩ්‍රීම්නෙට් සමග එකතු වෙලා.
1: කෙනෙක්ට හිතන්න පුළුවන් ආදරය කියන්නේ හරි පුංචි මාතෘකාවක්. ආදරය ඇතුළේ මෙච්චර මොනවද කතා කරන්න තියෙන්නේ? ඇයි ආදරයට මේ තරම් වෙලාවක් වෙන් කරලා තියෙන්නේ කියලා. හැබැයි ආදරය කියන්නේ අපි අනිවාර්යයෙන්ම කතා කළ යුතු මාතෘකාවක්. වර්තමානයේ සිද්ධ වෙන සමහර සිද්ධීන් එක්ක අපිට පේන දෙයක් තමයි මිනිස්සුන්ගේ හිත ඇතුළේ ආදරය, කරුණාව, දයාව, විශ්වාසය, අවංකකම, මේ දේවල් තිබ්බනම් කොච්චර ලස්සන සම්බන්ධතාවයක් අපි හැමෝටම හැඩගස්වා ගන්න පුළුවන්ද, අපි හැමෝටම කොච්චර ලස්සන සම්බන්ධතාවයක් ඇතුළේ ඉන්න පුළුවන්ද කියන කාරණේ. ඉතින් ඒ නිසා ආදරය ගැන කතා නොකරන තාක් ආදරය ගැන දන්න මිනිස්සු අඩු වෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නිසා තමයි මේ පැය තුන පුරාවටම අපි ආදරය ගැන, ආදරය කරන විදිහ ගැන, සම්බන්ධතාවයක් ඇතුළේ අපි කොහොමද ඉන්න ඕනේ කියන දේවල් ගැන අපි හරිම ආදරෙන් කතා කරන්නේ. අද වගේම හෙටත් මේ ගැන කතා කරන්න මේ විදිහට ආදරෙන් අපි එනවා. ගිහින් එන්න. විශේෂයෙන්ම මතක් කරන්න තියෙන්නේ පරිස්සමින් සතුටින් ආදරෙන් එන්න. සුභ රාත්‍රියක්. මම මනිෂා.
0: මම හසිතා.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

Asunavia ekran, Asunavia internet. Supreme Radio.

0: 89.1 89.3
1: Supreme Radio.

0: Thank you! Right.
1: Eighty-nine point one, 89.3.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: 89.1 89.3
1: Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ. ආසෙත් දිලේ කොළොමෙත් බලේ කොළොමෙත්.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

පාලි ගාථාත්‍රය මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

කරවදාල මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසෙත් දිලේ කොළොඹෙත් බලේ කොතනත් ඇහේ